0: Good Money. උදේ 5 විනාඩි 45 දැන් වෙලාව මාෂි ඔන්න පළවෙනි තරඟ කරු ලෑස්ති වෙලා ඉන්නවා. අද දවසේ පොකට් මනේ දිනන්න. Good morning Nakesh.
1: Good morning.
0: ඉස්කෝලේ 10 පන්ති ඉගෙන ගන්නේ. මොකද්ද පුතා ඉස්කෝලේ නම? අද විභාගෙලු නේද? ඉතින් විභාගෙ හොඳට කරන්න පුළුවන් වෙන්න කියලා ඔන්න අපි උදේම විශ් කරනවා.
1: බොහොම ස්තුතියි.
2: අපි බලමු කොච්චර දුරට ඔයා පාඩම් කරලා දිනනවද කියලා. ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් වාර දිනා ගන්න පුළුවන්. තප්පර 5ක් ඇතුළත එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න ඕන. අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ රුපියල් 5000 වෙනකන් ඔයාට තරඟ කරන්න පුළුවන්. මේ තමයි නකේෂ් අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: පළමු ප්‍රශ්නය ඉතිහාසයේ විශේෂණුයි සැකසෙන්නේ 1562 දී. මුල්ලේරියාව සටන සිදුවිය. මෙහිදී ලාංකික හමුදාව විසින් පෘතුගීසීන් දැඩි ලෙස පරාජයට පත් කරන ලදී. මෙන්න ප්‍රශ්නය. මුල්ලේරියා සටනේදී දේශීය හමුදාවට නායකත්වය සපයන ලද්දේ 1. කොනප්පු බණ්ඩාර, 2. ටිකිරි කුමරු.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි ඔන්න දිනා ගන්නවා නකේෂ්. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව විශ්වවිද්‍යාලයේ මේ ප්‍රශ්නය සැකසෙන්නේ වෛරසයක් යනු අන්වීක්ෂ රෝගකාරකයකි. ශාරීරික ප්‍රතිශක්තිකරණයට හානි කරමින් විවිධ බෝවන රෝග ඉන් ඇති කරයි. මෙන්න ප්‍රශ්නය. වෛරසය මගින් මිනිසාට වැළඳෙන රෝගයක් නොවන්නේ මින් කුමක්ද? 1. ෂය රෝගය, 2. ඒඩ්ස්.
2: අතේ තිබ රුපියල් 250 රුපියල් 500ක් වෙනවා ඔන්න දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ තෝරලා. එතකොට ෂය රෝගය වැළඳෙන්නේ බැක්ටීරියා මගෙන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යනුයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ගුත්තිල කාව්‍ය රචනා කරලා තියෙන්නේ ගුත්තිල ජාතකයේ ඇසුරෙන්. වැත්තෑවේ හිමියන් එය රචනා කරන ලදී. මෙන්න ප්‍රශ්නය. ගුත්තිල කාව්‍යෙහි කවි කීයක් ඇතුළත්ද? 1. 511, 2. 550.
1: 511.
2: ඔන්න ප්‍රශ්න තුනකට ඔයා උත්තර තෝරලා තියෙන්නේ. දැන් පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් දැන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය 1000 5000ක් වෙනකම් වැඩි කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නට?
1: යමු.
0: මෙන්න බෝනස් ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය 1962 වසරේදී තිරගත විය. මයික් ජේ විල්සන් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලදී. අපි අහන්නේ ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය කුමක්ද? 1. රන්මුතු දූව, 2. කඩවුණු පුරුන්දුව.
1: රන්මුතු දූවනේ.
2: ප්‍රශ්න පහටම හරි උත්තර තෝරලා ඔන්න රුපියල් 5000ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා.
0: නිකේෂ් පුතා හරි දක්ෂයි. ප්‍රශ්න පහටම හරියට උත්තර දුන්නා. හිතින්න විභාගෙත් මේ වගේම හොඳට ලියන්න ඕනේ. හරිද?
1: හරි.
0: මොකද හිතන්නේ යාළුවන්ටත් ගිහිල්ලාද පොකට් මනි ගැන කියනවද? හරි හරි සතුටින් ඉන්නවා.
2: ඉන්න වෙලාවම ඉන්නේ නේද?
0: හරි මේ වගේ පොකට් මනි දිනන්න පුළුවන් වෙන්න මාෂි මොකද්ද කරන්න ඕනේ අපි කට්ටිය?
2: කරන්න තියෙන්නේ පුංචි වැඩක්නේ. මැසේජ් එකක් එවන්න 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. නම ගම විස්තර ටික තිබ්බොත් හොඳටම ඇති.
0: ජීවිතේ දිනන්න ප්ලෑන් එකක් එපෑ. ඉතින් ඒ ප්ලෑන් එකට අපි දවස ගානේ වැඩ කරන්න ඕනේ. දවසකට පොඩි දෙයක් ඔයාගේ අනාගතය වෙනුවෙන්, ඔයාගේ අනාගත ප්ලෑන් එක වෙනුවෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ජයග්‍රහණේ කාටවත් බලක් ගන්න බෑ. ජයග්‍රහණයට යන්න සැලැස්මක් ඕනේ. වගේම ජීවිතේ ඉස්සරහට යන්නත් සාර්ථක දේවල් ගොඩක් හදාගන්නත් ඔයාට ප්ලෑන් එකක් ඕනේ. ඔය අතර පළවෙනිම දේ තමයි මුදල්. හැමදේකටම මුදල් ඕනේනේ. ඉතින් දවසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගන්න හදිස්සියක් වුණොත් ගන්න, විදේශගත වීමක් වුණොත් දරුවෙක්ව රට යවන්න වෙනවනේ. ඉතින් දේවල් තියෙනවනේ. එතකොට ඔය ඔක්කොම කරලා දරුවන්ට බරක් නොවේ ජීවිතේ ඉස්සරහට අරගෙන ඔන්න දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්වා දෙනවා සුවිශාල වැඩක්. මේක ස්ථාවර තැන්පතුවක්. 15%ක පොලියක් ලැබෙනවා. වසර 5ක කාලයක් ඔබේ මුදල තැන්පත් කරලා තිබ්බොත් 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් අතම 13.19%ට කතා කරලා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් වැඩි විස්තර දැනගන්නත් පුළුවන් ස්ථාවර තැන්පතු ගැන.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711982984 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දවස් පහත් සතියත් වගේ අතර කාලයක් කැරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
1: නැති
0: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්නවා මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුව නැතුවම නැතුව
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
1: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සියත
7: දිවයින පුරා

0: සියත දෙවයින පුරා
1: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි
0: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ Lanka Rating Agency BBB- Stable Outlook.

0: උදේ පහයි විනාඩි 57යි දැන් වෙලාව. තවත් ජයග්‍රහණයට බලාපොරොත්තු තියාගෙන ඉන්න පුට්ටෙක් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ගුඩ් මෝර්නින්, අපිට කියන්නක පුතාගේ නම.
1: ගුඩ් මෝර්නින් අංකල්. මගේ නම වෙතුම් සසිදු.
0: ඉස්කෝලේ කී පන්තියද ඉගෙන ගන්නේ?
1: 6 වසරේ.
0: හරි. පුතාගේ ඉස්කෝලේ එතකොට?
1: ආනන්ද විද්‍යාලය.
0: කොළඹ ආනන්ද විද්‍යාලයේද?
1: ඔව්.
0: හරි. දැන් ඉස්කෝලෙන් ලැස්ට් වෙලාද ඉන්නේ?
1: අද නම් යන්න වෙන්නේ නැහැ.
0: අද නම් යන්න වෙන්නේ නැහැ. හරි. අපි බලමු නේද මාෂි, කොහොමද අපේ සසිඳු පුතා උත්තර දෙන්නේ කියලා නේ?
2: ඔව්, ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳට උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි ඔයාලට පොකට් මනි දෙනවා. ලෑස්ති නේද?
1: ඔව් ආන්ටි.
2: මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන් සිංහල රාජධානිය බ්‍රිතාන්‍ය කිරීටකයට පවරලා දුන්නේ දේශපාලන ලියවිල්ලක් මත. එය උඩරට ගිවිසුමයි. 1815 මාර්තු 2 මහනුවර මගුල් මඩුවේදී එය අත්සන් කරනු ලැබුවා. මෙන්න ප්‍රශ්නය. උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීසි කොඩිය එසවීමට විරුද්ධව කටයුතු කළේ 1. වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, 2. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි.
2: හරි උත්තරේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි. කමක් නැහැ, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවන ප්‍රශ්නය. සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් නිර්මාණය වන්නේ පොතපත නිතර ඇසුරු කරන ඔහු ඇවිදින පොත්ගුල්ලෙක් යැයි මගේ මිතුරිය කීවා. ඇවිදින පොත්ගුල්ලෙක් යන පදයට ගැළපෙන අර්ථය මොකක්ද? 1. අහංකාර තැනැත්තෙක්, 2. ශිල්ප ශාස්ත්‍ර මැනවින් දත් කෙනෙක්.
2: පළවෙනි ප්‍රශ්නයට ඔන්න උත්තරේ දීලා රුපියල් 250ක් ඔයා දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට.
0: මේ ප්‍රශ්න නිර්මාණය වන්නේ විද්‍යාව විශ්වයෙන් ශරීරයට ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ප්‍රධාන අංගය ශ්වසන පද්ධතියයි. නාසය නාසග්‍රසනිකාව ශ්වසනාලය ශ්වසන පද්ධතියට අයත් කොටස් වලින් කිහිපයක්. මෙන්න ප්‍රශ්නය. ශ්වසන පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රිය මොකක්ද? 1. ආමාශය, 2. පෙනහළුව.
1: පෙනහළුව.
2: හරි උත්තරේ තෝරලා ඔන්න අතේ තිබ පොකට් මනි ගන්න ඔයා රුපියල් 500ක් වෙනකම් වැඩි කරගත්තා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙලා අතේ තියෙන පොකට් මනි ගන්න 5 ගුණයක් කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
0: පෘථුවියේ ජීවයේ පැවැත්මට ශාකවල ආහාර සෑදීමට අත්‍යවශ්‍ය ප්‍රධාන ස්වභාවික සාධකයක් හිරු එළිය. මෙන්න ප්‍රශ්නය. හිරු එළියට නිරාවරණය වී සිටීමෙන් ශරීරයට වැඩිපුර ලැබෙන විටමින් වර්ගය කුමක්ද? 1. විටමින් E, 2. විටමින් D.
1: විටමින් D.
2: රුපියල් 2500ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා ප්‍රශ්න වලට හරියට උත්තර දීලා.
0: දැන් මේ වෙලාවේ අලුත් අහගෙන නැති ඉස්කෝලේ යන ගමන් නේද? අද ඔයාට ඉස්කෝලේ යන්න බැරි වුණාට මොකද ඇයට කියන්න තියෙන්නේ?
1: ඇත්තටම සතුටුයි.
0: හරි, අපිට පේනවා නේ කොච්චර සතුටින් ඉන්නවද කියලා.
2: හරි, එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
1: හරි ආන්ටි, බොහොම ස්තුතියි.
2: අපිට මැසේජ් එකක් එවන්න කියලා තොන්න මතක් කරනවා 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. වෙලාවත් මතක් කරන්න, වෙලාව උදැසන 6යි විනාඩි 2යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න, අද මාරන් යන්න. අමතන 01114700.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුවාණෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලනවා දැනගත්තම මීය වයින්වා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ ගේන සමහර විශ්වාසභංග එන්නේ නැහැ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂික කවිලා පිළිගනු විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
8: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ලාභයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි. යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද බඳගන්න නෑනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.
14: සියත දිවයින පුරා

0: FM.
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
2: සියත හෙඩ්ලයින් රිවියු.
3: කුප්පියවත්තේ වෙඩි තැබීමක්. පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට තට. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය අත. ඇමරිකාව රටවල් 60කට නව ආනයන බදු පනවයි.
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: ලෑස්තිද පුකට්ම නිදිරන්න ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනාගන්න පුළුවන් ඔන්න ඔයාට.
1: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි ලෑස්ති නේද? හරි, එහෙනම් ඔන්න ඔයාට පළවෙනි ප්‍රශ්නේ දෙන්නම්. ඔයාට පළවෙනි ප්‍රශ්නට අපි රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාගේ පොකට් මනි ගන්න ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්.
0: ටිකක් සද්දෙට කතා කරන්නත් ඕනේ, හරිද?
1: හරි, එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: පළවෙනි ප්‍රශ්නය ඉතිහාසයේ විශේෂණුවෙන් නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අභයගිරි වෙහෙර පිහිටා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ශාරීරික සර්වඥ ධාතුන් තැන්පත් කර මේ වෙහෙර ඉදිකොට තිබෙනවා. මෙන්න ප්‍රශ්නය. අභයගිරිය ඉදිකරපු රජතුමා වන්නේ 1. දුටුගැමුණු රජතුමා, 2. වලගම්බා රජතුමා.
1: ශ්වේත තප්පර පහක් ඇතුළත උත්තරේ දෙන්න ඕන. හරි උත්තරේ වෙන්න ඕනි වලගම්බා රජතුමා. එතකොට දුටුගැමුණු රජතුමා ඉදිකරේ රුවන්වැලි මහා සෑය මිරිසවැටිය කියන වෙහෙරවල්. හරි, කමක් නෑ, අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යනුයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. කුස ජාතකය 550 ජාතක පොතේ එන දීර්ඝතම හා ප්‍රධානතම ජාතක කතාවයි. ජාතක පොතේ සඳහන් වන 523 වන කථාංගය එයයි. මෙන්න ප්‍රශ්නය. කුස ජාතකය පදනම් කරගෙන නිර්මාණය කරන කාව්‍ය ග්‍රන්ථය වන්නේ 1. කෞසිලුමින, 2. අමාවතුර.
1: ඔන්න එහෙනම් දෙවැනි ප්‍රශ්නට උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නය විද්‍යාව විෂයෙන් නිර්මාණය වෙන්නේ පස යටින් වර්ධනය වන ශාක කඳන් භූගත කඳන් ලෙස හැඳින්වේ. අහිතකර කාලගුණික තත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න මේවා පස තුල වැඩේ. මෙන්න ප්‍රශ්නය. භූගත කඳන් සහිත ශාකයක් වන්නේ 1. ලූණු, 2. කෝමාරිකා.
1: මේ වෙනකොට ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා රුපියල් 500ක් ඔයා පොකට් මනි දිනාගෙන තියෙනවා. තැන් තියෙන්නේ බෝනස් ප්‍රශ්නේ. බෝනස් ප්‍රශ්නට යමුද?
0: තත් කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ තත් භාණ්ඩයි. තත් භාණ්ඩ පෙරදිග හා අපරදිග සංගීතයේදී වැදගත් වේ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් තත් භාණ්ඩයක් වන්නේ 1. තබ්ලාව, 2. වයලීනය.
1: ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් ඔයා පොකට් මනි දිනාගෙන හිටියා. බෝනස් ප්‍රශ්නට ඔන්න හරි උත්තරේ තෝරලා ඒ රුපියල් 500 ඔයා 2500ක් වෙනකම් වැඩි කරගත්තා. ශ්වේත, මොකද හිතෙන්නේ, සතුටුයිද?
2: සතුටුයි.
0: ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනි ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්න ඕනේ, හරිද?
1: බොහොම ස්තුතියි. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711982984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: සමහර දේවල් තියෙනවා කොච්චර පරණ වුණත් වටිනාකම අඩු වෙන්නේ නැහැ.
1: අනිවාර්යයෙන්.
0: කියන්න බලන්න එහෙම දෙයක්.
1: සල්ලි.
0: සල්ලි වලටත් වඩා රත්තරන් නේ. රත්තරන් වල වටිනාකම කොච්චර පරණ වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ස්ථාවර තැන්පතු.

මේවා පරණ වෙන්න පරණ වෙන්න, කල් යන්න කල්, පිරෙන්න පිරෙන්න වටිනාකම වැඩි වෙනවා. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්, එනම් හොඳට මතක තියාගන්න, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. මේ දවස්වල ස්ථාවර තැන්පතු වලට පොලිය හැම තැනම වැඩි. හැබැයි එතනනුත් වැඩිම පොලිය ගෙවන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. අවුරුදු පහක කාලයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔන්න සුපිරි අවස්ථාවක් තියෙනවා. 15%ක පොලියක් ලබා දෙන අවුරුදු පහක කාලයක් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ පවත්වාගෙන යනකොට 11.84% වාර්ෂික සඵල පොලියකුත් ඔබට ලැබෙනවා. ඉතින් අදම කතා කරන 13 තකනාවයට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අපිට සල්ලි ඕන වෙනවා. අනාගතයේ දරුවෝ වෙන රටවල් වලට යන්න බලාපොරොත්තු තියාගෙන ඉගෙන ගන්නවා. ඉතින් එහෙම අවස්ථාවකදී ගන්න දැම්ම ඉඳලා මේ මුදල් එකතු කරලා ඉතුරු කරලා තිබ්බොත් එහෙම ඔබට හරිම ලේසියක් වෙන්නේ. ඉතින් සේරම වැඩ කටයුතු ඉවර කරලා, දරුවන්ගේ වැඩත් ඉවර කරලා විශ්‍රාම ජීවිතය ගත කරන්නත් මේක හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක්. කතා කරන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට ඒ ඔබේ හීනට යන්න පාර කියලා දෙයි. මේ සින්දුවෙන් පස්සේ අපි නිවුස් අහන්න ලෑස්ති. දිගටම සියදාගෙන ඉන්න.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඇමරිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට නව වත්තක්. වත්තල වෙඩි තැබීමෙන් පුද්ගලයා කුමාරුට. පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට තට. අධිකරණ ඇමතිටෙහි විශ්වාස භංගය අත.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Maduli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 011-7888-666.
1: ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු සිය වෙළඳ හවුල්කාර පාර්ශව 60කට පමණ නව ආනයන බදු පැනවීමට තීරණය කර තිබෙනවා. යුරෝප සංගමයේ මෙන්ම එක්සත් රාජධානිය චීනය, කැනඩාව, ජපානය සහ ඉන්දියාව ඇතුළු රටවල් රසක්ද ඊට ඇතුළත්. ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩවලින් 99.4% ආවරණය කරනු ලබන්නේ මෙම රටවල් මගින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස නව ආනයන බදු පනවා ඇත්තේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම මැඩ පැවැත්වීම සඳහා එම රටවල් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින්. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% සිට 12.5% අතර දක්වා ප්‍රතිශතවලින් එම රටවලට බදු පැනවෙනු ඇති. ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියා සඳහන් කළේ බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීමට එකඟ වූ රටවලට 10% බද්දක් පැනවෙන බවයි. එවැනි කැපවීමක් නොදැක් වූ රටවලට පැනවෙන බද්ද 12.5%. ශ්‍රී ලංකාවට පනවා ඇත්තේ 10% බද්දයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පනවා තිබූ ගෝලීය බදු කිහිපයක් නීති විරෝධී බවට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළද නව නීතිමය ප්‍රතිපාදන යටතේ මෙම බදු පැනවීමට පියවර ගෙන තිබෙනවා. වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සාදයකට සහභාගී වී සිටියදී. මොටරතයකින් පැමිණි බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා. වෙඩි බෙදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. මිය ගොස් ඇත්තේ 39 හැවිරිදී බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මජ්ජව ජාවාරම් කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මේ අතර දෙමඩකොඩ කුප්පියවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහල වෙතයි. යතුරුපදයකින් ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත්තේ තවත් යතුරුපදයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්. තුවාල ලබා ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. වසරේ මෙදක්වා කාලය තුළ වෙඩි තැබීම් 20ක් සිදුව තිබෙනවා. ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 13ක්. මේ අතර කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු උපහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර චීන ජාතිකයින් පැමිණි බවට සැක කෙරෙන සුකෝපභෝගී ජිප්‍රතය පාදුක්ක ප්‍රදේශයේ දමා ගොස් තිබේදී පොලිසිය විසින් සොයා කෙරුණා. පාදුක්ක පහළ පෝපේ මන්සන්දියේ නවතා තිබූ මෙම රථය සොයා කරන අවස්ථාවේදීත් එහි පසුපස ගේරේ යොදා පනගනවා තිබූ බවයි පොලිසිය පැවසුවේ. සුවකත් ජිප්‍රථය අභ්‍යන්තරයේ ලේපැල්ලම් කිහිපයක් දක්නට ලැබුණු අතර මෙවර විට රථයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මුල්ක විමර්ශනවලදී හෙළිපැත්තේ අදාළ ජිප්‍රථයෙන් පැමිණි චීන ජාතිකයින් 3 දෙනෙකු ත්‍රිරෝද රථයකින් කොල්ලිපිටිය දෙසට පලා ගොස් ඇති බවයි. ඔවුන් අතරින් 2 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේදී අතරංකුවට ගෙනුණා. සැකකරුවන් කොල්ලිපිටිය දක්වා ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයේ රියදුරුගෙන්ද මෙවර විට ප්‍රශ්න කරමින් සිටිනවා. පැහැරගැනීමට ලක් වූ චීන ජාතිකයාගේ මල සිරුර ඇහැලියගොඩ කරන්දන ප්‍රදේශයේ කැලෑපත ප්‍රදේශයක සංගවා තිබේදී ඊයේ පොලිසිය විසින් සොයා කැරුණා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාස භංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතයි. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාස භංග යෝජනාව පසුගිය 21 වනදා කථානායක ජගත් වික්‍රමරත්න වෙත බාර දුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ අත්සනින් යුතුවයි. මේකම බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් මෙයාමේ සිදුවීම තුළින් විෂයභාර අමාත්‍යවරයා ලෙස හර්ෂණ නානායක්කාර සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත්ව ඇති බවයි විපක්ෂය පැවසුවේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ තදබදය අඩු කිරීම යන කාර්යයන් වගකීම් සහිතව ඉටුකර නොමැති බව සඳහන් කරමින් විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කෙරුණා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ජනමත විචාරණයකට ලක් කිරීම සඳහා ජනමතය ගොඩනැගිය යුතු බව විපක්ෂයේ පක්ෂනායකින්ගේ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. සකච්ඡාව පැවැතුනේ විපක්ෂ නායක කාර්යාලයේදී. ඊට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නිමල් සිරිපාද සිල්වා ඇතුළු පාර්ශවද සකච්ඡාවට කූ පිරිස අතරට අයත්. මේ එහිදී ගත් තීරණ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෞෆ් හකීම්.
4: අනිවාර්යයෙන්ම මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විතරක් නෙවෙයි, මේ ජනමත විචාරණයකට භාජනය කළ යුතු කාරණාවක් කියන එක පිළිබඳව අපි ජනතා මතය ගොඩනැගීම අවශ්‍යයි කියන තීරණයකට, ඒ වගේම අනිකුත් තීරණ කිහිපයකට එළඹුණා.
1: පුද්ගලික අරමුණු මත ගෙනෙන ව්‍යවස්ථා සංශෝධන ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩාමල් රාජපක්ෂ සඳහන් කළේ.
5: ආණ්ඩුව පෙරලා නෙවෙයි, විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පමණක් නෙවෙයි, හැබැයි සමස්තයක් විතර මෙරට අධිකරණ පද්ධතියට ඇඟිලි ගැසීම පිළිබඳව අභියෝගයක් තියෙනවා. අපි දැක්කනේ පහුගිය කාලෙත් පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරනවා, අපිත් ගෙනාවා. අපි අවසානයේ අපි පරාජයට පත් වුණා, ජනතාවක ප්‍රතික්ෂේප කරා. ඊට පස්සෙත් ගෙනාවා, දිත්තපුර වැසිභාවය සම්බන්ධයෙන් ගෙනාවා, දෙතුන් පාරක් ඉල්ලන්න පුළුවන් කියලා අපි ගෙනාවා, ඉල්ලන්න බෑ කියලා. ඉතින් මේ රටේ ජනතාව පුද්ගල බද්ධව ගේන ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔබතුමියයි මායි අතමැතුණත් යමුතුණත් එයා තමයි රටේ විපක්ෂ නායක. ඉතින් එයා රටේ ජනතාව කියන්නේ අහන්න ඕනේ. අපි අකමැතුණා කියලා කරන් දෙයක් නැහැ.
1: නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පැවසුවේ.
6: සාකච්ඡා වෙලා තියෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයත්, අධිකරණයේ අපක්ෂපාතීත්වයත්, අධිකරණයේ කාර්යක්ෂමතාවයත් පිළිබඳව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත්, ඒ වගේම ජාත්‍යන්තර ආයතන සමගත් කොහොමද ඒකාබද්ධව කටයුතු කරන්න කියන්නේ. රාජපක්ෂලාගේ නඩුද, ජනතා විමුක්ති පෙරමුණේ නඩුද, සියල්ලම විධිමත් අපක්ෂපාතී ආකාරයකට සිදු කළ යුතු බව තමයි අපි කියන්නේ.
1: ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් විපක්ෂයට එක්ව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසුණු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
7: විපක්ෂ නායක සමග ප්‍රධාන වශයෙන් එකතු වෙලා සාකච්ඡා පවත්වන්න ඕන ගමන් මතුවලා තිබ්බේ නැහැ. ආණ්ඩුව දැන් මේ රටේ අධිකරණයේ සිරගත කළ තී තමන් භාරයට අරගෙන තී. ඒ තමන් භාරයට අරගෙන තමන්ට ඕන විදියට නටවන අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීම අද සියලු මතදරන දේශපාලන බලවේගවල පොදු ඕනෑකම.
1: විසිරී තිබූ විපක්ෂය ආණ්ඩුව එක්කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියා සිටියේ.
8: බලේ නැතිනොට මොලේ තියෙනවා, මොලේ බලේ තියෙනොට මොලේ නැහැ. මේ කැඩිලා තිබ්බ විපක්ෂයේ එක මිනිහගේ අවුරුද්දක පෙන්ෂන් එකක් නිසා කාලේ දීර්ඝ කළා, එක මේ මිනිස්සේ තියාගන්න ඕන ඉඳා තිබ්බ ටික එකතු කරා. අනිත් ආණ්ඩුවල විතර ඕක තමයි කරේ. මොකද දන්නවද, එක පුද්ගලයෙක් දිගටම තියාගන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂය එකතු කරා.
1: කල්ලිකුත්තු රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ භාවිත ඇතුළු චෝදනා මත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට රුපියල් ලක්ෂ 57ක දඩ මුදල් නියම කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පැවරීමෙන් පසු අදාළ අධිකරණ විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සැල් ඉලක්ක කරගනිමින් විශේෂ විමර්ශන සහ බැටලීම් මාලාවක් සිදු කළා. එහිදී අනාවරණ වී ඇත්තේ ඇතැම් පුද්ගලික රෝහල් සහ රසායනාගාර රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා කල්ලිකුත්තු රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ භාවිතයට සූදානම් කර තිබූ බවයි. කල්ලිකුත්තු ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයින්ට අලෙවි කිරීම ද අනාවරණ වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීමද හඳුනාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. වෛද්‍ය පරීක්ෂණ සඳහා පුද්ගලිකාංශය අයකරන මිල ගණන් නියාමනය කළ යුතු බවයි රජය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමේ ප්‍රධාන ලේකම් ලෙෂාන්ත චතුරංග සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
9: පුද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය නඩු පවරනු ලැබුවා. මේ විමර්ශනවලදී අනාවරණය වුණු කරුණක් තමයි වෛද්‍ය පරීක්ෂණ සඳහා නියම කරලා තිබෙන මිල ඉක්මවා ඇතැම් පුද්ගලිකංශයේ ආයතන අය කිරීම කරලා තිබෙනවා කියලා. මේ ක්ෂේත්‍රය පිළිබඳව නිසි නියාමනයක් සිදුවෙන්නේ නැද්ද?
10: ලංකාවේ ඉන්නවනේ මේජර් ප්ලේයර්ස්ලා. ඒ මේජර් ප්ලේයර්ස්ලාගේ ප්‍රයිස් ලිස්ට් එකක් අපි අරන් බැලුවා. සමහර ලාට ෆුල් බැක් කවුන්ට් කියන පරීක්ෂණයටම මිල වර්ග කීපයක් තියෙනවා. ඒක එකතැනක මිල වගේ දෙගුණක තුන්ගුණක මිලක් අනිත් තැනායකරන එක මම හිතන්නේ රෝගියාට දරන්න බෑ කියලා තමයි අපි හිතන්නේ. ඒවට නියාමනයක් එන්න ඕනේ. නඩියට කුකුළු බාර දුන්නා වගේ වැඩ තමයි වෙලා තියෙන්නේ. මිල නියාමනය කරන්න ඉන්න තැන ඉන්නේ ඒගොල්ලෝ වුණාම ඇත්තටම මිල නියාමනය වෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා.
9: මේ වෙනකොට කොපමණ වෛද්‍ය රසායනාගාර සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා තියෙනවද?
10: සාමාන්‍යයෙන් අපි පෞද්ගලික රෝහලක් වෙන්න පුළුවන්, පෞද්ගලික රසායනාගාරයක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් අපි ආරම්භ කරනවා නම්, පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි ගන්න ඕනේ. පළවෙනිම ලැබ් එකේ නම්බර එක PHSRC L1. ඒතර අන්තිම නම්බර එක PHSRC L2281.
9: පුද්ගලික අංශයේ ඇතම් ආයතන කල්ලිකුත්තු උපකරණ සහ රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවට අනාවරණය වුණා. මේ තත්ත්වය රජයේ රෝහල් තුලත් සිදුවෙනවද?
10: ඒක සාමාන්‍ය වෛද්‍ය උපකරණයක්, එහෙම නැත්නම් රසායනාගාර උපකරණයක් කියන එක අපි මිලදී ගන්න අවුරුදු පහක ලයිෆ් ටයිම් එක. හරි, ඒ අනුව තමයි ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක යන්නේ. හැබැයි අපේ රෝහල් බහුතරයක අවුරුදු 5කට වැඩිය කාලයක් භාවිත කරන උපකරණ තියෙනවා. හරි, ඒක එතනත් ස්ටෑන්ඩඩ් එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම කවදාවත් කියන්නේ අවුරුදු 5න් මැෂින් එක ඩිස්කඩ් කරන්න ඕන කියලා. අපේ ටෙස්ට් ටියුබ් කියන එක අපි රියුස් කරන රසායනාගාර තියෙනවා.
9: ඒ ආකාරයට ක්‍රියාත්මක වෙද්දී වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලයට බලපෑමක් එල්ල වෙන්නේ නැද්ද?
10: සුගර් ටෙස්ට් එක වෙනුවෙන් යූස් කරන ටියුබ් එක එක්ස්පයර් වීම හෝ රියුස් කිරීම මත ඒකේ ප්‍රතිඵලයට හානියක් වෙන්නේ නැහැ කියන එක ඔප්පු කරන්න පුළුවන්. ඒක රෝණන් අපිට ස්ටඩි එකක් කරලා ඔප්පු කරන්න පුළුවන්. මේ රනින් යූස් කරන මේ රියජන්ට්ස් හෝ කිමිකල්ස් හෝ කන්සියුමර්ස් යූස් කරන්නේ නැහැ. ඉන්සයිඩ් ස්ටෝරි.
1: දෙදහස් විසිහය වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. තුන්වන පාසල් වාරයේ පරමු අදියර ලබන 27 වන සඳුදා ආරම්භ වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ලබන 31 වනදායි අවසන් වනු ඇති. එම පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර ලබන 3 වනදා ආරම්භ වීමට නියමිතයි. මේ අතර මෙවර පහශ්‍රණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ පැමිණීමේ ලේඛනයේ තොරතුරු සංශෝධනයට අවස්ථාව ලබා දී තිබෙනවා. පහශ්‍රණිය ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 9 වන ඉරිදා පැවැත්වීමට නියමිතයි. පරිසර ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය හේතුවෙන් කර්මාන්තශාලා 41ක කටයුතු අත්හිටවූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිල මහේෂ් රාජපක්ෂ සඳහන් කළේ පසුගිය වසරේදී එම පියවර ගෙන ඇති බවයි.
11: 2025 වර්ෂය ගත්තොත් පරිසර ආරක්ෂණ බලපත්‍ර අනනුකූලතාවයන් නිසා අපි 19ක් තාවකාලිකව නවත්තලා තියෙනවා. ඒ වගේම 41ක් ස්ථිර වශයෙන් නතර කරලා තිබෙනවා. ඒ වගේම නීති විධානයන් 5ක් යවලා තිබෙනවා මෙවැනි අනනුකූලතාවයන් සම්බන්ධයෙන්. මේ පරිසර ආරක්ෂණ ක්‍රමවේදය පරිසර ආරක්ෂණ බලපත්‍රවල අන්තර්ගත වෙලා තියෙන කොන්දේසි තව තවත් නීතිමය වශයෙන් බලාත්මක කරලා තියෙනවා. ඒක වටිනාම මේ කාරණාවත් එක්ක මතක් කළ හැකි කාරණාවක් කිම කාර්මික අනතුරු වළක්වා ගැනීමත් නවපනතේ ෆවුන්ඩේෂන්යක් විදිහට ඇතුළත් කරලා තිබෙනවා.
1: හෝමාගම කටුවාන කර්මාන්තපුරේ ගිනිගිනිමට ලක් වූ කර්මාන්තශාලාවේ ගිනි ආරක්ෂණ පද්ධතිය ගැටළු ඇතුළු දෝෂ කිහිපයක් පැවති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිල මහේෂ් රාජපක්ෂ සඳහන් කළේ එය දින 20ක් තුළ සම්පූර්ණ කරන ලෙස මෙම මස ආරම්භයේදී කර්මාන්තශාලාවට දැනුම් දුන් බවයි. එම ගැටළු හේතුවෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දී නොතිබූ බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ. එම බලපත්‍ර නොමැතිව ක්‍රාත්මක වන්නේ නම් නීතිමය පියවර ගන්නා බවටද එම කර්මාන්ත ශාලාව වෙත දැනුම් දී තිබුණා. ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීමේ සිද්ධීන්ට එරෙහිව ක්‍රාත්මක වන කැරපතු ජනතා පක්ෂය නායකත්වය දරන තරුණ විරෝධතා ව්‍යාපාරය උග්‍ර වී තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ සිය එක්ස් කිනුම ඔස්සේ සටහනක් තබමින්. මෝදී සඳහන් කළේ තරුණයින්ගේ අනාගතය විනිශ්චය කිරීමට උත්සාහ කරන නිලධාරීන්ට එරෙහිව කඩිනම් නඩු විභාග සඳහා විශේෂ අධිකරණ ස්ථාපිත කරන බවයි. එහෙත් එම යෝජනාව විරෝධතාකරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එය ප්‍රමාණවත් නොවන බව පවසමින්. පුළුල් ලෙස වාර්තා වූ ප්‍රශ්නපත්‍ර කාන්දුවීම් සහ විභාග වංචා හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන හට ඉල්ලා අස්වන ලෙසත් රටේ විභාග පද්ධතිවල පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙසත් මෙම විරෝධතා මගින් ඉල්ලා සිටිනවා. මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූයේ ඉන්දියාවේ අගවිනිසුරුවරයා විසින් රැකියා විරහිත තරුණයන් කැරපොත්තන් සහ පරපෝෂිතයින් ලෙස හැඳින්වීමෙන් පසුවයි. ඒට විරෝධය පළ කරමින් කැරපොත්තු ජනතා පක්ෂය නමින් ආරම්භ වූ උපහාසාත්මක විරෝධතා ව්‍යාපාරයට මෙවන විට 50,000කට අධික පිරිසක් එක්ව සිටිනවා. යලි සිරස්තල. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට නව බත්තක්. බත්තල වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට. පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට දඩ. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය අද. සියත උදැස්සන ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථය ප්‍රකාශය මධ්‍යහන 12ට. එද ක්‍රඳී සිටින්න පැන් පැපුවත් සමක.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: Music field එකේ අලුත් වැඩ කරන ලහිරු පෙරේරා
2: මේ දවස්වල YouTube වල වෙනස්ම වැඩක් කරනවා අපි දැක්කා.
3: මන දැන්දු හදරන්දු අද රැති සුරලන්දු කොයන්නේ ඔමරි පාපා.
1: මොකද මේ ඔයාගේම සින්දු වල අලුත් වර්ෂන්ස් අප්ලෝඩ් කරලා තිබ්බේ.
4: අලුතෙන් බෑන්ඩ් එකක් එනවා. බෑන්ඩ් එකේ වැඩ ටික තමයි මේ බාගෙන ඉන්නේ දැන්. චාන්ස් කියලා බෑන්ඩ් එකක් අඳුනලා දෙන්න යන්නේ ලෝකෙ.
2: ඒ පර්ෆෝමන්ස් ඔක්කොම ලයිව් කියලා තමයි ඔයා කියලා තිබ්බේ.
4: සාමාන්‍යයෙන් කරන්නේ බෑන්ඩ් එකක් ප්‍රී රෙකෝඩ් කරලා ඉවරලා එක වීඩියෝ කරන එකනේ. මේක එක ලයිව් තමයි ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ වෙච්ච නම් කොහොමත් පළවෙනි වතාව වෙන්නේ නැති මම හිතන්නේ. ඔය වගේ සෙග්මන්ට් එකක් කරනවා දැන් නෝමල් කොන්සර්ට් එකක පර්ෆෝමන්ස් එකක් කරනවා නම්
1: මේ දවස්වල ලොකු වැඩකට නේද ලෑස්ති වෙන්නේ.
4: කොන්සර්ට් එකක් ඉන්නා දන්නේ අන්නෝක තමයි කතා. මගේ පළවෙනි කොන්සර්ට් එකේ නයි ඉස්සරහ.
2: තවද දැන් කොන්සර්ට් එක තියෙන්නේ.
4: කොහෙද තියෙන්නේ ටිකට් කොහෙන්ද ගන්න හැම එකක්ම අගෝස්තු 17 තමයි මම එළියට දාන්න ඉන්නේ.
0: අලපති විජේ ඇක් කරපු අන්තිම මූවි එක ජනනායකම් ඊයේ දවසේ රිලීස් වුණා.
1: මේ වෙනකොට තමිල්නාඩු මහමෙත විදියට වැඩ කරන විජේව මේ පාර ස්ක්‍රීන් එකෙන් බලන්න හම්බ වෙන්නේ ජනතාව වෙනුවෙන් සටන් කරන බලවත් නායකයෙක් විදියට.
2: ඒක නිසා ෆෑන්ස්ලා කියන්නේ මේ මූවි එකේ ඩයලොග්ස් බලද්දි කැරක්ටර් එක කතා කරනවද නැත්නම් විජේම කතා කරනවද කියලා හිතාගන්න බැරි තරම් රියලිස්ටික් විදියට මූවි එක කරලා තිබ්බා කියලා.
1: පූජා හෙජ්ජක්, බොබී ඩියෝල් කැරක්ටර්ස් කරන මේ මූවි එකේ මියුසික් කරලා තිබ්බේ අනිරුද්ධ.
2: රිලීස් වෙන්න කලින්ම ටිකට් සෝල්ඩ් අවුට් වෙලා තිබ්බ මූවික මේ වෙනකොට ඉන්දියාවේ ලොකුම එන්ටර්ටේන්මන්ට් ටොපික් එක වෙලා තියෙනවා. අනා
5: නඩා
2: වන් ලාස්ට් ඩාන්ස්
0: Talk of the Town.

0: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා.
2: සීතා!
0: මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: දවස් 5ක් සතියක් වගේ අතර කාලයක් කරපොත් එකට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි. කෑම කන්න විදිහක්
7: නැති හින්දා.
6: නැති වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ. ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්නේපා මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන ඔළුව නැති. ඇත්තම නැතුව. නැතුවම නැතුව.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
9: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
12: මමිස් පොකට් මනි.
13: මාෂි කැටපෝලකින් විදිනකොට අපි කරන්නේ හුගාක් පස්සට අදිනවා. හුගක් හරි ගල් කැටයක් හරි එහෙම නැත්නම් අපි හදාගත්ත බුලට් එක හරි එහෙම අදින ප්‍රමාණය තරමට තමයි ඒක යන දුර තීරණය වෙන්නේ. සමහර දේවල් කරන්න අපිට ආපස්සට එන්න වෙනවා ටිකක්. හැබැයි මේ හදන්නේ ඉස්සරහටම යන්න මමීස් පොකට් මනි දිනන්න සම්බන්ධ වෙන්නේ පිළිමතලාවෙන් මිනෝලි. Good morning.
14: පොකට් මනි චැලෙන්ජ් එක බාර ගන්න ලෑස්තිද මිනෝලි? ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. තප්පර 5ක් ඇතුළත තමයි ඔයා ප්‍රශ්නෙකට උත්තර තෝරන්න ඕනේ. වගේම අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. මේ තමයි මිනෝලිට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
13: ඉස්සර තිබ්බොත් එහෙම අපිට කැමති විදියට හෙයාර් ස්ටයිල් දාන්න බෑනේ නේද? අද අපේ පළවෙනි ප්‍රශ්නේ මේ කරදරකාරී ඉස්සර ගැටලුව ගැන. හිස මතුපිට සම වියලීම වගේම තෙල් සහිත ස්වභාවය නිසා ඉස්සරි ඇති වෙනවා. විවිධ වර්ගයේ ෂැම්පු සහ ඖෂධ ඉස්සරි වලක්වා ගන්න වෙළඳ පොලේ තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉස්සරි සඳහා භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍ය මොකක්ද? 1 උළුහාල්, 2 කුරුඳු.
15: උළුහාල්.
14: මිනෝලි පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා තෑගි මුදල රුපියල් 250ක් දිනා ගන්නවා. අපිට පුළුවන් දැන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ තමයි දෙවෙනි ප්‍රශ්නය.
13: චොක්ලට් කියපු ගමන් ලොකු පොඩි ඕන කෙනෙක් කන්න ආසයි. අද අපි දෙවෙනි ප්‍රශ්නේ චොක්ලට් ගැන. කොකෝවා ශාකේ ඇටවලින් නිපදවන රසවත් ආහාරයක් චොක්ලට්. ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට්, වයිට් චොක්ලට් ලෙස චොක්ලට් වර්ග තුනයි. මෙන්න ප්‍රශ්නය. මින් ලොව උසස්ම සහ ප්‍රණීතම චොක්ලට් නිෂ්පාදනයට ප්‍රසිද්ධ රට වන්නේ 1 නවසීලන්තය, 2 ස්විට්සර්ලන්තය.
14: මිනෝලි දෙවනි ප්‍රශ්නෙටත් ඔයා අපිට හරි උත්තරේ තෝරලා තියෙනවා. දැන් පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙටත් හරියටම උත්තර දෙන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
13: ලෝකේ බොහෝ රටවල් වලට ඒ රටටම අනන්‍ය වෙච්ච උස් ගොඩනැගිලි පිහිටලා තියෙනවා මිනෝලි. අයිෆල් කුළුණ 1889 දී ගොඩනගපු යකඩ කුළුණක්. උස මීටර 324ක් වෙන මේ කුළුණ ලොව උසම කුළුණු වලින් එකක්. මෙන්න ප්‍රශ්නය. අයිෆල් කුළුණ අයත් වන්නේ කිනම් රටටද? 1. ඉතාලිය 2. ප්‍රංශය.
14: මිනෝලියෝගේ උත්තරේ හරි. අයිෆල් කුළුණ පිහිටලා තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ සේන් ගඟ අසල. හරි, ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙනකොට රුපියල් 1000ක් ඔයා පොකට් මනි දිනාගෙන තියෙනවා මිනෝලි. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය රුපියල් 1005 ගුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
13: පාන් කෑවට පාන් කියන වචනේ පෘතුගීසි භාෂාවේ වචනයක් කියලා හුඟක් අය දන්නේ. අපේ බෝනස් ප්‍රශ්නය පෘතුගීසි ජාතිකයන් ගැන. පෘතුගීසීන් ලංකාවට පැමිණියේ කෝට්ටේ රජකළ 8 වීර පරාක්‍රමබාහු රජු සමයේ. පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගත් පළමු විදේශීය ජාතීන් වේ. මෙන්න ප්‍රශ්නය. පෘතුගීසි නාවිකයන් කොළඹ වරායට ගොඩ බැස්සේ කිනම් වර්ෂයේදීද? 1. 1550 දී 2. 1505 දී.
14: මිනෝලි, බෝනස් ප්‍රශ්නත් ඔයා අපිට හරි උත්තරේ තෝරලා තියෙනවා. ප්‍රශ්න හතරටම ඔයා හරියට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
13: හරි මිනෝලි, බෝනස් තුතේ නම් අපි ආයෙත් දවසක පොකට් මනි දිනමු. ලෝකෙ විවිධ සංකල්ප තියෙනවනේ මාෂි. ඔයා දන්නවද 5M කියන සංකල්පය? ඔයා කන්ට්‍රෝල් කරගන්න ඕනේ ඔයා ළඟ තියෙන ජාති පහක් තියෙනවා. එකක් ඔයාගේ කට පරිස්සම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මනස, එහෙම නැත්නම් මයින්ඩ් එක, ඒ වගේම ඔයාගේ මූඩ් එක, ඒ වගේම ඔයාගේ සල්ලි, මනි, ඒ වගේම ඔයාගේ මැනර්ස්. මේ පහ හරියට පාලනය කරගත්තොත් ඔයාව වළක්වන්න කාටවත් බෑ. ඉතින් මේ පහෙන් එකක්නේ මනි, ඔබේ සල්ලි. පරිස්සම් කරගන්න, පරිස්සමට ඉතුරු කරන්න, ඒක ආයෝජනයක් කරන්න හොඳම තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. අදම 13:19 කතා කරලා විස්තර දැනගන්න. දැන් ස්ථාවර තැන්පතුවකට 15%ක පොලියක් දෙනවා. ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට තමන්ගේ අතේ තියෙන මුදල් ටික ඉල්ල තැන්පත් කළොත් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ඔන්න 15%ක පොලියක් හම්බ වෙනවා. 11.84% වාර්ෂික සබල පොලි අනුපාතයකට යටත්ව. බලාගෙන ඉන්න දෙයක් නැහැ. අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. එතකොට දවසක දරුවෙක්ව පිටරටකට යවන්න, ඔයාගේ ගෙදර තව පොඩ්ඩක් ලස්සන කරගන්න, අලුත් වාහනයකට යන්න, විතරක් නෙමෙයි අපි වැඩ කරලා කවදා හරි පෙන්ෂන් යනකොට හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් විදියට පාවිච්චි කරන්නත් ඔයාට හොඳ උදව්වක් වෙයි මේ ස්ථාවර තැන්පතුව. 13:19 මතකනේ, සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්.
14: සතියක් පුරාම අපි එක දිගට පොකට් මනි දුන්නා, දැනුම වැඩි කරා. ඉතින් අලුත් සතියේ තොන්න අවස්ථාව තියෙන පොකට් මනි අපිත් එක්ක සම්බන්ධ වෙන්න කරන්න තියෙන පුංචි වැඩක්. එවන්න මෙසේජ් එකක් 0714151 තමයි අපේ වට්ස්ඇප් නම් එක. එහෙනම් අදට ගිහින් එන්න. මම මාෂි.
13: මම නිශාන්.

0: උදේ 7 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: විටමින් බහුල ආහාර මොනවාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: අපේ දේහයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහාත් විටමින් කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා විටමින් A, B, C, D, E සහ K කියන විටමින් වර්ග. ඔබ ගන්න ආහාර මගින් දිනපතාම මේ විටමින් වර්ග ලබා ගත හොත් ඔබට පිටතින් ඖෂධයක් විදිහට විටමින් ලබා ගන්න සිදුවන්නේ නැහැ. විටමින් A අඩංගු ආහාර විදිහට කැරට්, බතල, නිවිතිය, ගොටුකොළ සහ බිත්තර කහමදේ වගේම සත්ව ආහාරවල අක්මව සඳහන් කරන්න පුළුවන්. විටමින් B අඩංගු ආහාර තමයි රතු සහල් වර්ග, ධාන්‍ය වර්ග වගේම පරිප්පු, කිරි, යෝගට් සහ බිත්තරත් කොළපාට එළවලු වර්ගත් සඳහන් කරන්න පුළුවන්. දෙහි කුලයට අයත් පළතුරු වලින් විටමින් C වර්ගත්, මාංශමය මාළු ආහාරයට ගැනීමෙන් විටමින් D ඔබට ලබා ගන්න පුළුවන්. විටමින් E බහුල ආහාර තමයි ආමන්, සූර්යකාන්ත ඇට, අලිපේර, ඔලිව් තෙල් සහ රටකජු කියන්නේ. බ්‍රොකලි, ගෝවා, පාස්ලි වල තමයි වැඩිපුර විටමින් K තියෙන්නේ. ඉතින් මේ ආහාර වැඩිපුර ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට කවදාකවත් විටමින් ඌනතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කිසිවිටකත් විටමින් බෙහෙතක් විදිහට පිටතින් ලබා ගන්න සිදුවන්නේත් නැහැ. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
4: සමාන. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444 සීතා හදවත් දිනු හිතවත්කම.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන.
6: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝධ රථය 236cc 4-valve engine, idle start and stop switch, full digital dashboard, handle එමත් ඇතිරිවස් ගියරය, brand new බජාජ් ත්‍රිරෝධ රථය, David Pierce Motor Company Private Limited.
7: වෙන 100% කිස්තරම් ලොව පිළිගත් අපේ දේ.
8: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම
8: කුකුල් ෆ්‍රයි සතුටු රසය ගෙනෙනකුණ
10: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
11: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114 700 678

0: දෙදහස් විසි පහසර SLIC Life ජීවිතරක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. නුවර පාරට මීට 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences. විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.1 1 7 8 6 6 6
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
2: සියත දෙවයි

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

මේ දැන් අමාරුයි කරන්න. ඔය ඔය ඔය හිතේ හයියෙන් එන්නේ. දැන් ඇඟේ හයිය නෑ ඉස්සර වගේ. මගේ පාට්ටි ගැන කතා කරන මට දුකයි. ඉතින් ඇත්තටම මේ තරුණ කාලේ මාර ගේමක් ගහපු කෙල්ලෙක් තමයි. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒක කියන්න බෑ. ඉතින් ටිකක් ඇහැට කාණ්ඩ පේන කවුරු හරි සෙට් වුණොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් එහෙම දාම ඉතින් මේ මතක තියාගෙන ඉන්න තේරුමකුත් නැහැ නේද? අපි තියෙන තැන ඉස්සරහට යන්න ඕනේ. ආ මේකේ ආ එහෙම ඉන්න ඕනේ. ඉතින් එහෙම මොකද මේ අපි රාජකාරී කරන තැන් වලත් එහෙම තමයි. ලොකුවට හිතානින්න එපා. ලොකුවට හිතානින්න එපා. ඔබේ සම්පූර්ණ වටිනාකම තියෙන්නේ ඔබට කරන්න පුළුවන් තාක්කල් විතරයි කියලා මතක තියාගන්න. ඒතර හිතරිදී මඩුයි. හිතරිදී මවංකෝ මඩුයි. හිතන්න එපා මේ ඔබව හෙන්න කරේ තියාගෙන එහෙම ඔබටත් එක තැනක දෙනවා ෆීල්. මන් නැත්තම් කරගන්න බැරි වෙයි වගේ. මටත් එහෙම ඉදිරියට දේවල් ආවලා. ඒක සඳ ජෝක් එකක් හොඳේ. දැන් නෑ මගේ පාට්ට නෑ. මොකද සියත වහලා මෝනින් තෝ නවත්තලා පියනවා. මේක යනවා. ඒට මං ආවෙ නෑ ගන්නු. සත්‍ය අධ්‍යයයක් බැලුවා කාවරි මේ අපේ මේ දැන් මේ මල්ලි කෙනෙක් වෙනස මේ මල්ලිව දාලා හරි කරනවා. ඒ බවුම් මතක තියා ගන්න ඕනේ. ඒ නිසා ඔබේ සමහර වැඩ තියෙනවා ඒවලට ප්‍රයොරිටි දෙන්න ඕනේ. අසනීපකට නිවාඩු ගන්න ඕනේ. ගන්න ඕනේ. ට්‍රිප් එකක් යන්න ඕනේ. ගෙදර බලන්න ඕනේ. මෙහෙ මොන සෙල්ලම් දාලා මොන තනතුරේ හිටියත් අමතිසම රාජකාරී ස්ථානේ මතක නැහැ. මොන්න සෙල්ලම දාලා මොන්න තනතුරේ හිටියත් ගෙදර බලන්න ඕනේ. ගෙදර ගඩේ පවත්තගෙන යන්න ඕනේ. මොකද පුතා අන්තිමට යන්න වෙන්නේ ගෙදර. කොම තියලා යන දවසට ගෙදරන යන්න වෙන්නේ. ගෙදර හොඳට තියෙනවා නම් බය නැතුව ගිය හැකි. මං නිකන් මේ වටෙන් ගොඩෙන් ගහලා නිකන් හොඳ කතාවක් කිව්වා කියලා නිකන් මං හිතන් ඉන්නේ. ලොකු සින්නක් නැද්ද ඒක තමයි. මොකද ඔබ හිතන්නේ? ලොකු දෙයක් නැහැ වගේ නේද? රයිට් එක අවුල නැහැ. රයිට්. අපි අද උදේ ගියන් මේ මම ඊයේත් මේ කැලෑවට යන්න හිටිය බැරි වුණා. ඝන ගැඹුරු කැලෑවකට අපිට යන්න තියෙනවා. දඩයක් කාරෙක් බොහොම කප්පටි උගුලක් ලෑස්ති කළා. අති විශාල බරපන්ති සද්දන්ත කොටයක් ඝනකම කමේකින් ගහක අත්ත කෙල්ලිලා හිමීට පැද්දි පැද්දි තියෙනවා. ඔච්චරයි. ඒ කිසිම භයානක කමක් ඇත්තටම පේන්නේ නැහැ. අතිශය සාමකාමී පෙනුමක් තමයි අර ඝනකම කමෙන් ගහේ අත්ත එල්ලපු බරසාර කොටේට තිබුණේ. ගස්වල අතුවල ටයර් එල්ලල පැදලා තියෙනවා. ඒවා කරලා තියෙන්න ඕනේ. මොකද ඒවා 65 70 කරන්න පුළුවන් ඒවා නෙවෙයි. තේරුණේ? පුළුවන් කරන්න ඔබ කරයි. අපිට තමයි ඉතින් ඊට පස්සේ උත්සන් යන්න වෙන්නේ. අයියෝ මාමා ඉද දාලා ගින්නන්න අමාරුයි. පුළුවන් කාලේව කරන්න ඕන. රයිට්. ඒ වගේම මවා ගන්න. ඝනකම කමයකින් ගහක ලොකු අත්ත කෙල්ලපු සද්දන්ත ගණේ කොටයක් කපටි දඩයක් කාරෙක් ගැඹුරු කැලෑවක් හිමීට පැද්දමින් තියෙනවා. ටික වෙලාවක් යනකොට අති විශාල වලස් තඩියෙක් ග්‍රිස්ලි බෙයා දැකලා තියෙනවද? පණ පිටින් දැකලා තියෙනවා නම් ඇත්තේ බොහොම අතලොස්සයි. මොකද මූ ඇලස්කාවේ තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් හොඳට හැදිච්ච ග්‍රිසලි වලහෙක් කිලෝ 650ක් විතර වෙනවා. කිලෝ 650 පොඩි බට්ට වෑන්නේ විතර එකක්. නිකන් හිතන්න ඒ වගේ නේ. බට්ට වෑන්නේක් ඔබ නිකන් පාර නිකන් මෙලෝ 100ක් නැතුව යනලා බට්ට වෑන්නේක ලැංගේ හැපෙනවා කියලා හිතන්නකෝ. කොහොමද ඉම්පැක්ට් එක? බාණ්ඩේ පොඩි උනාට දැයිනවා නේ. අන්න ඒ වගේ නිකන් වාහනයක බරකින් ග්‍රිසලි වලහගෙන හිතා ගන්න ඕනේ. මූ එන්නෙත් දෛවයේ සරදමකට වගේ. එහෙමනේ කතා කියනකොට කියන්නේ. මූ නිකන් මේ යන ගමන් ගැන අපි එතනට අග්ගාලා වචන දෙකක් ඇඩ් කරනවා. දෛවයේ සරදමකට වගේ. ඉරනම්කාරී ගමනක්. ඒතකොට තමයි කතාවට ගැම්මේ එන්නේ. ඇත්තටම එහෙම ඉරනම්කාරී දෛවයේ හැම එකක් නෙමෙයි. ඌ නිකන් යනකොට ඌත් කොහොම හරි අර කොටේ තියෙන පාරෙන් තමයි යන්නේ. අති දැවන්ත සිරුර. කොහමද වලහෙක් එන්නේ? මොහොතකට ඔබ වලහෙක් එක තනි වුණා. එහෙම තමයි වලහා එන්නේ. ඉස්සරහා ගාතේ නමලා පස් අවුස්සගෙන අති දැවන්ත

ශරීරේ පුංචි ඇස් අර ඉන්න ලොකු බොඩියේ චූටි ඇස් දෙකක් නේ තියෙන්නේ, නිල් බොල දෙයක් වගේ චූටි ඇස් දෙකක්. මේත් එක්ක විතර වොල්වරයින්ගේ වගේ නියපොතු, වොල්වරයින් වගේ නියපොතු බල තියෙනවා නේ වොල්වරයින්. ඕකේ. ඉතින් මූට තියෙනවා බොහොම කේන්ති යන ස්වභාවයක්, ඒ ග්‍රිස්ලි වලස්සුන්ගේ හැටි. මූ මෙතනින් යනකොට අර ගහේ අත්තේ එල්ලලා තිබිච්ච කොටේ යන්තම් මුගේ නිකන් පිටේ වාගේ වදිනවා. මූත් මේ දෙපැත්තට වැනිවෙනින් ඉන්නේ. කිසිම තේරවන්නේ නැහැ ඌ මේ ගොරෝණේක. ඒනට ඌ එහෙම තමයි. යන්තම් අර කොටේ මුගේ පිටේ වදිනවා. මූ එක පාටම නතර වුණා. ලී කොටේ දිහා බැලුවා. කවුද යකෝ? ඇලස්කා වුණාට ඌ සිංහලෙන් තමයි ඉතින්. ඌට තියෙන්නේ නිකන් ඌට කවුරුහරි අභියෝග කරා වගේ හැඟීමක්. ඌ කොටේ ගාවට ඇවිල්ලා දුන්න උරිස්සෙන් ෂොට් එක. ලී කොටේ පැද්දිලා එහාට ගියා. ඇවිල්ලා ඒ උරහිසට කලින් වැදුනට වඩා හයියෙන් වැදුනා. එහෙම උරිස්සෙන් දුන්නානේ ටච් එක. දැන් වලාගේ ඇස්සල දැන් තියෙන්නේ කේන්තිය විතරයි. දැන් මූට මේක තවදුරටත් සාමාන්‍ය ගහක අත්තක ගැට ගහලා එල්ලලා තියෙන ලී කොටයක් නෙමේ පුතා. ඌට මේක අභියෝගයක්, ඌට මේක චැලෙන්ජ් එකක්. කිසිම වලස් ගතියන්නේ. ශක්තිය යොදවල පාරක් දුන්න කොටේට, කොටේ ගියා උඩට පැද්දිලා. කලින්ටත් වඩා වැඩි වේගකින් ආපහු ආවා වැදුන වලහගේ පපුවට. දරුණු විදියට වලහ කෑ ගහනවා වේදනාව. මං කැස්සත් තීන්දි මේක කරන්නේ ආ, ඒකයි මට මේකට සම්මානයක් දෙන්නේ. නමුත් මතක තියාගන්න, හැම වේදනාවක්ම මිනිහෙකුට හෝ සතෙකුට ප්‍රඥාව අරගෙන ඉන්නේ නැහැ, හුඟක් වෙලාවට අරගෙන ඉන්නේ කේන්තිය. වලහ කෝපයෙන් අම්ද වුණා. අර පාරදි පොරක් අපේ ඇඟට කපලා ගියාම අපිට ආවේශ වෙන්නේ නැහැ. ඌට උණුනා දිනන්න. අර ඔබ දැන් වාහනේ ඒ පස්සෙන් එලවගෙන යන්නේ ඒ මිනිහාගේ ඇඟට කපලා මේක නේද? ඌට උණුනා ඒ කොටේ සදහටම නැති කරලා දාන්න. අන්තිම වතාවට ඌ මුළු ශක්තියම එකතු කරලා ඌ මෙතුවක් ජීවිත කාලේ ගහතුණු ලොකුම පාර ගහනවා. ලී කොටේ බැද්දලා විසික්කලා. ලී කොටේ පාවෙල යනවා ලනුව දිගේ උඩට පැද්දිලා. තප්පරයකට මුළු කැලෑවම නිහඬ වෙනවා. ග්‍රිස්ලියා බලාගෙන ඉන්නවා ඇත්ත උඹට. ඊළඟ තප්පරේ උට පේනවා අකුණු සැරයක් වගේ ලී කොටේ ආපහු වෙනවා, කෙලින් වෙනවා, උද්‍යාට වෙනවා, හරියටම නළල මැදට වදින්. එකපාරයි හිස්කබල කුඩු දෙවන්ත ග්‍රිස්ලියා බිම. මැරෙන මොහොතෙත් ඌට තේරිච්ච නැති එක දෙයක් තිබුණා. මේ උගේ හතුරෙක් නෙවෙයි. ඌව මරා දාලා තියෙන්නේ උගේ හතුරෙක් නෙවෙයි, මේක ලී කොටයක්. නමුත් ඒ නිකාම් පැද්දි පැද්දි තිබිච්ච ලී කොටේ භයානක ආයුධයක් බවට පත් කළේ කවුද? කවුද? මල්ලි කවුද? කීපම් බල. වලහගේ කේන්තිය, වලහගේ ප්‍රතිචාරය, වලහගේ අහංකාරකම, මේක තමයි ඇත්ත. ජීවිතේ අපිට හම්බෙන බොහෝ දේවල් බ්‍රෝ ස්වභාවයෙන් බලවත් නැහැ. ජීවිතේ අපිට හම්බෙන හුඟක් දේවල් ස්වභාවයෙන් බලවත් නැහැ. පිස්තෝලයක්වත් අතට අරන් තියාගත්තොත් තිබ්බොත් ඇරෙන්න බලවත් නැහැ. නිකන් lies on the table. නිකන් ඔහේ තියෙනවා පිහියක්. ඔව්, ඕන ආයුධයක් ඔහේ තියෙනවානේ. ජීවිතේ හම්බෙන බොහෝ දේවල් ස්වභාවයෙන් බලවත් නැහැ. ඒවට බලය දෙන්නේ අපි සහ අපේ ප්‍රතිචාර. අද පස්සේ අදින් පස්සේ මතක තියාගන්න, ඔබට ලැබෙන හැම අපහාසයකටම ඔබ පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. ඔබට මුණ ගැහෙන හැම වාදයකටම ඔබේ කාලය අවශ්‍ය නැහැ. මොකද සමහර දේවල් වල අරමුණ ඔබේ හිතේ සාමය නැති කරන එක.
බුද්ධිමත්ම ප්‍රතිචාරය සටන් කරන එක නොවෙයි බොහෝ විට සමහර දේවල් නොසලකා හරින එක. මොකද කියනවා නම් සමහර සටන් නිර්මාණය වෙලා නැහැ ඔබව පරද්දන්. ඒ සටන් නිර්මාණය වෙන්නේ ඔබව විනාශ කරන්න. Got it? Got it. 7:30.

තනයෙන් ෂෝයක කරන එක අමාරුයි. හැබැයි වේගෙන් ෂෝයක කරන්න පුළුවන්. මොකද දැන් මගේ පාට්නරයට බෝයිට උත්තර දීලා යාව එයා පහදන්න එපා. ඔක්කොට මිසෙල්ල ලිස්න කෙනෙක්ව පහදනවට වඩා කීප ගුණයක් අමාරුයි මගේ පාට්නව පහදන එක යම් දේවල්ලට. එනිසා අපිට වේගෙන් කරන්න පුළුවන්. මේ මෑතකදී රණාලේ තියෙන, මෑතකදී කියන්නේ ඇත්තටම පෙරේද, රණාලේ තියෙන ලංකා ටයිල්ස් ෆැක්ටරි එකට ගියා. මං හිතන්නේ ඒක මම දුර ටිකක් යන්න තිබුණා. හැබැයි කරපු හොඳම දෙයක් කියලා මට හිතෙනවා පොඩි පොඩි දේවල් නිසා. මම කියන්නයි කියලා. ඔබ ටයිල් අල්ලලා ඇති. මමත් ටයිල් අල්ලලා තියෙනවා. හැබැයි ටයිල් එකක් මාකට් එකකට එන්න කලින් මෙච්චර දේවල් බලන්න ඕන කියලා මම අවංකවම දැනගෙන හිටියේ නෑ. මේක නම් ඔබ දන්නවා ඇති. ටයිල් එක හදලා ඉවරුනාට පස්සේ මිලිමීටරෙන් දශමෙන් පංගුවට දිග පළල මනිනවා. නැත්තම් ටයිල් ඇල්ලුවම හිතන්නකො මිලිය මිලිය වෙනස් වුණොත් අපේ ගෙදරකට ටයිල් ඇල්ලලා ඉවරනකොට රුහිතට තමයි ඉවර වෙන්නේ. 4-6ට නෙමෙයි රුහිතට ඉවර වෙන්නේ. ඒ නිසා මිලිමීටරෙන් 10ෙන් පංගුවට ගණන් හදනවා ඒගොල්ලෝ. මිලිමීටරේ කොටස් 10ට බෙදලා ඒ වගේ නිවැරදිකම එතනට බලනවා ලංකා ටයිල්. ඇස් දෙකෙන් දැකලා කියන්නේ. අර සද්දන්ත වර්නිය වර්ගයේ කැලිපර්ස් තියාගෙන මනිනෝ. මැෂින් වලින් ග්‍රයින්ඩ් කළා එකපෙන් මැෂින් එකෙන්මයි කැපෙන එක. ඒ මිලිගාන්ට අතින් කපන්න බෑ ලොවෙත්. දිගට දුවන බෙල්ට්ස් දිගේ දුවන මැෂින් වල තමයි මේ ගෑවිලා කැපෙන්නේ. ෆයිනල් තැනදී ආයි චෙක් කරනවා. ලේස තාක්ෂණය භාවිතා කරලා බලනවා ටයිල් එක වල ගැහිලාද ටයිල් එක ඉදිමිලාද. ලේස තාක්ෂණයෙන් බලන්නේ. පොඩ්ඩ හිමේ වුණා නම් අයින් කරා. පොඩ්ඩ හිමේ වුණා නම් නිකන් 3rd grade line එකට දාන්නේ. පොඩි damage එකක් වුණා නම් කෙලින්ම අයින් කරා. ඒව නිකන් රබල්. ඒව නිකන් කුණු හැටියට තමයි ගන්න. ඒ තරම් quality check කරනවා. ඔය ටයිල් එක කෙලිට දානකම් තර්මල් ෂොක් එකක් දෙනවා ටයිල් වලට. ටයිල් එක අම් බානක රත් කරලා එක ගමනෙම සීතල කරලා බලනවා. ඒකල බලනවා ටයිල් එක කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඒගොල්ලෝ විශ්වාස කරනවා හොඳ ටයිල් එකක් තර්මල් ෂොක් එකකට එකපාරටම රත් කරපු එකක් එකපාරටම සීතල කරපුවාම ඔය දන්න ප්‍රසාරණය වෙනවා සංකෝචන. ඒක ළඟ වුණොත් මොකද වෙන්නේ? ඒකට ටයිල් එක ඔරොත්තු දෙන්න ඕන. ඊළඟට ෆ්‍රොස්ට් රෙසිස්ටන්ස් අපිට නම් ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. අපේ වගේ රටවල ස්ටිල් චෙක් කරනවා. එතකොට බ්‍රේකින් ස්ට්‍රෙන්ත් එක වෙනම මැෂින් තියෙනවා. ටයිල් එකකට කොච්චරම් බර දාගෙන දාගෙන දාගෙන යනකොටද ටයිල් එක කැඩෙන්නේ. අපිට නම් හිතනවා සුටුස් ගාලා කැඩෙන්න ඕන කියලා. නෑ, එහෙම කැඩෙන්නේ. මට බය හිතනවා ඒගොල්ලෝ ටයිල් මෙහෙම තියෙන විදිය මැෂින් එක ඩක් ගාලා දානවා. අපි නම් ඉන්නේ බයනේ. එහෙම නෙමෙයි. ටයිල් මාර ශක්තිමත් කියන්නකෝ ලංකා ටයිල් එකේ. ඉතින් මේක දැක්කාම මේක තේරෙන්නේ. ඉතින් අපි දකින්නේ ලස්සනට බොක්ස් එකේ අහුරලා ලස්සන ඩිසයින් එකක් ගහලා ආපු සෙරමික් ටයිල් එකක්, පෝසිලන් ටයිල් එකක්. පෝසිලන් ටයිල් තමයි හොඳම කියලා කියන්නේ. මොකද ඒක හොඳම හොඳ මේ වෝටර් රෙසිස්ටන්ස්, වතුර වෝටර් ඇබ්සෝප්ෂන් එක ගැන බලන්නේ. වතුර උරණ එක ඉතාම ඉතාම ඉතාම අඩුයි පෝසිලන් ටයිල්ස් වල. සෙරමික් ටයිල්ස් වල ඊට වඩා චුට්ටක් වැඩි. ඉතින් දැන හෝ නොදැන අපේ මිනිස්සු ගන්නෙම මේ හොඳම එක තමයි පෝසිලන් ටයිල්ස් තමයි ගන්න. ඒ තමයි ගන්න. ඉතින් ඔබ දැනගෙන හිටියේ නැතුව ඇති. ඉතින් දැන් මේගොල්ලෝ අලුතින්ම තාක්ෂණයක් පාවිච්චි කරනවා. මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ ලංකා ටයිල් වල වෝල් ටයිල් සෙක්ෂන් එක හොඳේ ඩබල් ෆයර්ඩ් කියලා සිස්ටම් එකක් පාවිච්චි කරනවා. දෙපාරක් ෆයර් කරනවා. මංගම ඇයි කියලා, මේ ගෑස්වලින් තමයි මේවා කරන්නේ. ගෑස්වලින් තමයි ෆයර් කරන්නේ. ටිකක් එක වේදන් සහගත වැඩක්. නමුත් හරියට කරන්න නම් ඒක ගෑස්වලින් කරන්න ඕනේ, ඩබල් ෆයර් කරන එක. එතකොට අර වෝල් ටයිල් වලනේ ලස්සන ප්‍රින්ට්ස් එන්නේ. ෆ්ලෝ ටයිල් වලට වඩා ලස්සන ඩිසයින්ස් එනවානේ. ඒ ඩිසයින් එක චිරාත් කාලයක් පවතිනවලු ඩබල් ෆයර් කරපුවාම. ඒ පාට දීප්තිමත් වෙලා එනවලු. සහ ඒක චිරාත් කාලයක් පවතිනවලු. බලන්නක අපි නොදන්නා වුණාට ලංකා ටයිල් ඒගොල්ලන්ගේ ටයිල් එකේ පැවැත්ම වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද අපිට නෝටිස් වෙන්නේවත් නැහැ. සමහර ඒවා
ලස්සනටල හොඳ මේක හොඳයි දෙනගෙන් පනත් දෙනක අපි අරගෙන මිසක් අපි හිතන ටයිල් පිටපස මෙච්චර විශාල කතාවක් තියෙනකල ඒ ෆැක්ටරි ඇවිදින්නම් පෑ දෙයක් ගියාමට සතුටු වෙන්න ඕන අපිට ඒ වගේ ආයතන තියෙන එක ගැන සතුටු වෙන්න ඕන ටොප් ග්‍රේඩ් ඒ ග්‍රේඩ් ඒ ග්‍රේඩ් අමුද්‍රව්‍ය විතරයි පොඩි හරි වෙනසක් වුණා කියලා ලැබ් එකෙන් රිපෝට් එක ආවනම් බෝල මැට්ට ටොන් ගණන් රිජෙක්ට් කරලා දානවා ඔන්න වැඩ ඔන්න වැඩ එහෙම තමයි ලංකා ටයිල් මාකට් එකට නිකන් ඔබ ඒක දැනගන්න ඕනේ නැහැ ඔබ ඒක දැනගන්න ඕනේ නැහැ ටයිල් අල්ලන්න ලංකා ටයිල් ගත්තාම ඔබ අල්ලගන්න නැහැ නමුත් ඔබ දැනගෙන ඉන්න ඕනේ සමහර වෙලාවට අපි නිකන් කඩේට ගිහිල්ලා අපි ටයිල් ෂොප් එකට ගිහිල්ලා ෂෝරූම් එකට අරන් නිකන් ඔය අවශ්‍යගෙන ටයිල් දිනනද ඒක පිටිපස්සේ තාක්ෂණය සහ මිනිස්සුන්ගේ ශ්‍රමය දැනුම මහා බරපතල දේවල් ගොඩාක් තියෙනවා ඒ ෆැක්ටරි එකට ගියාම ඒක ඔයාලට ෆීල් වෙනවා එතකොට නිකන් පොඩි ගැම්මක් ඔයාලට ඊගෙන එනවා ඒකක් දෙවෙනි කාරණාව ප්‍රයිම් ලෑන්ස් ලස්සන ඉඩමක් ගැන ලස්සනම ලස්සන ඉඩමක් ගැන කතා කරනවා මේ දවස් ටිකේ ගොඩක් අල්ලෝක තියෙන එකක් නෑ ගොඩක් දවස් තියෙන එකක් නෑ මේ ඉඩම තියෙන්නේ බොරලැස්ගමයි බොරලැස්ගමෝ පිළියන්දල පාර සහ ඔය රත්නාලන්ට ගෝල් රෝඩ් එක එහෙම ඒ යන හරි ඒ පාරවල් දෙක කනෙක් කරන පාරක් තියෙනවා ගංගාරාම කියලා හරිම හොඳ රෙසිඩෙන්ෂල් ඒරියාවක් බොරලැස්ගමයි ඔබට හම්බෙන බොහොම කලාතුරකින් තමයි අපිට අර රෙසිඩෙන්ෂල් ගතිය තියෙන නේබහුඩ් එක ඉතාම හොඳ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නේබහුඩ් එක. හොඳ නේබහුඩ් එකක ඉන්න ඕනේ මෙයා. ඉඩම කොච්චර ලස්සනවත් වෙරන්නේ නේබහුඩ් එක චාටර් නා. ඒවැ ඉන්න බෑ. කාලයක් ඇද්දි. ඉන්න සමහර ඉන්න ඕනේ සමහර જાති මමුතු ජීවිත ගත කරන. ඒවැ ඔබට ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න යන්නත් එපා. එහෙම තමයි මේක කොහොමත් සෙග්‍රිගේට් වෙනවා. තමන්ගේ වර්ගයේ කුරුල්ල තමයි ඔබ හොයා ගන්න ඕනේ. නැත්නම් හරි අමාරුයි ලයිෆ් එක. නේබහුඩ් එක චාටර් නම් ලයිෆ් එක ඉතාම අමාරුයි. ඒතොර ඉඩම ගන්න එක ගේ හදන එක අපි පස්සේ කතා කරමු. හැබැයි ගිඩන් ගත්ත සැරේට ගෙවල් හදන් යන්නේ නැහැ නේ මිනිස්සු. මේ මොච්චර මාදිසියක් තියෙනවා නම් ඔබට පුළුවන් ප්‍රයිම් ගෲප් එකෙන්ම හොඳ තැනකින් අපාර්ට්මන්ට් එකක් බලන්න. ඉඩම අරන් දාලා තියන්න. මිලියන 17 ඉඳලා බ්ලොක් එක තියෙනවා හොඳේ. මිලියන 17 ඉඳලා බ්ලොක් එක තියෙනවා ගන්න. ඉතින් ඔබට පුළුවන් මොනවද ඔබට පුළුවන් කතා කරන්න. ඔබට පුළුවන් කතා කරන ප්‍රයිම් ලෑන්ස් එකට කතා කරලා ඒ ඉඩම ගැන විස්තරහන් සීමිත ඉඩම් කට්ටි ප්‍රමාණයක් තියෙන්නේ මම ඔය බ්ලොක් එකක ගානක පර්ච් එක ගාන නෙමෙයි 17යි කියලා කිව්වේ හැමෝම හොයන ඒරියා එකක් ඒ හරි ඉඩම් තියෙනවා කියලා ඔය ගංගාරාම් පාරෙන්ම හොයන්නේ ඔන්න දැන් තියෙනවා මම හිතනවා වාසනාවන්තව කීප දෙනෙක් ඔක මැච්චක් ගහගන්න පුළුවන් වෙයි කියලා ඉතින් හිතනවා ඉතින් දැන් වෙලාව 7:41

0: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙත.
1: හදිසියට එහෙ මෙහෙ තියන්න පරතරම්
2: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115880400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල්

0: Nissan 500cc Turbo Engine එකකින් බලගන් වෙන Bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ Test Drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගංවතුරට සුළුසුළුමට දැන් මම බය නෑ.
2: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
2: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
5: සියත දිවයින පුරා.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
2: හතර වටේම පත්තර තප්පරේට සියතට
3: සියත පත්තරේ විත්හසා
4: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්
5: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
6: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
7: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය
8: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: ගුඩ් මෝර්නින් පත්‍ර වල විස්තර ටික අරගෙන ආවා අපිත් එක්ක. අදත් ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. අවුරුදු 64ක කාලයක් තිස්සේ ලංකාවේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගත් රුපියල් බිලියන 247ක මෙරට විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියන රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබව පියකුමෙන් මවකමෙන් රැක බලා ගන්නවා. 2025 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් කෝටි 1460ක අති දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් මේ අවුරුද්දෙත් පිරිනමන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමත් වෙලා ඉන්නවා. රිට්ස්බරි රොකෝවා ප්‍රමෝ එක ගැන මං මතක් කරන්නම්. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක ඉවර වුණාට ෆුට්බෝල් පිළිබඳ උණුසුම තාම ඉවර වෙලා නැහැ. ඉතින් මෙසීගේ අත්තකුරින් මෙසීගේ අතින්ම අත්සන් කරපු කස්ටමයිස්ඩ් ෆුට්බෝල් ජර්සි එකක් තමන්ගේ කරගන්න අවස්ථාව තියෙනවා රිට්ස්බරි රොකෝවා කන පාරිභෝගිකයන්ට. ඔගොල්ලන්ට කරන්න තියෙන්නේ රිට්ස්බරි රොකෝවා චොක්ලට් අරගෙන ඒකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරන්න. එහෙම නැත්නම් රොකෝවා නිල සමාජ මාධ්‍ය පිටු හරහා උනත් මේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. QR එක ස්කෑන් කරලා හෝ රොකෝවා නිල සමාජ මාධ්‍ය පිටු හරහා ඔබ තරඟකාරී වෙබ් අඩවියට පිවිසුනාට පස්සේ එතන ලියාපදිංචි වෙලා වෙබ් අඩවියෙන් ඔබට නිකුත් කරන යුනික් කෝඩ් එක ඇතුළත් කරලා ඔබේ ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න. මේ ටික කළාට පස්සේ ඔබ තරඟයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඔබට මේ ස්වර්ණමය අවස්ථාව දිනා ගන්න පුළුවන්. මෙස්සිගේ අත්තකුරින් අත්සන් කරපු ෆුට්බෝල් ජර්සි එක මිස් වුණොත් ඔබට ඔබ වෙනුවෙන් කස්ටමයිස් කරන ලද ජාත්‍යන්තර මට්ටමේ ෆුට්බෝල් ජර්සි තව 300ක් දිනා ගන්න රිට්ස්බරි රොකෝවා අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් අපිට පුළුවන් පත්‍ර ටික බලන්න යමු වෙන. තව අනුග්‍රහක බවතුන් ගැන කතා තියෙනවා, අපි ඒවා පස්සේ බලමු. දිවයින පත්‍රේ මං ගන්න ඉස්සෙල්ලාම අතට කල්ලිකුත්තු රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම.

වැරදි වෙනුවෙන් තමයි මේ 157ක දඩ නියම කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව දිවයිනින් මෙන්න මේ පුවත් අපි ගන්නවා. අරගල කාලයේ රඳවා ගැනීමෙන් දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතීන් කඩලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තියෙනවා මේ අනුරුද්ධ බණ්ඩාර. එවකට පැවති රජය සමාජ මාධ්‍ය හරහා විවේචනය කළා කියලා සිවිල් පිට ඇවිල්ලා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ යම් කාලයක් ගත වෙනකන් ඒ අයගේ නිවස දැනුවත් කරලා තිබුණේ නැහැ. සාමාන්‍ය නීති අනුව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කළොත් ඒ වහාම පොලිසිය විසින් ඒ අයගේ නිවසට දැනුම් දීමක් කරන්න ඕනේ. එහෙම දැනුම් දීමක් කරලා තිබුණ නැහැ පැය ගණනාවක් යනතුරු. ඒ හින්දා මේක පැහැරගෙන අතුරුදහන් කිරීමට දරූ උත්සාහයක් හැටියට දැඩි කතාබහකට ලක් වෙච්ච සිද්ධියක් ඒ කාලේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අනුරුද්ධ බණ්ඩාරගේ පාර්ශ්වයෙන් අවසානයේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. දේශබන්දු තෙන්නකෝන් සහ ඒ සිද්ධියට අදාළ වෙච්ච පොලිස් ස්ථානාධිපතිවරයා නලීන් ශ්‍රියන්ත, පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්ත කියන අය මූලික අයිතිවාසිකම් කඩ කරලා තියෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඊළඟට අපි එනවා දිනමින පත්‍රයට. ගෝඨාභය උසාවියේ පාස්කු දින ප්‍රහාරයට අල්ලන්න එපායයි ඉල්ලූ පෙත්සම් විභාගය කල්යයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවේ හෙළි වූ තොරතුරු මත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන්න කියලා තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පෙත්සමක් යොමු කරලා තිබුණේ. පෙත්සම විභාගයට ගැනීම කල්යයි කියලා දිනමින වාර්තා කරලා තියෙනවා. උසස් පෙළ විභාගයේ කල් දමන්න ඉල්ලු පෙත්සම විසිකල බවත් වාර්තා වෙනවා. ඒ අනුව උසස් පෙළ විභාගයේ අගෝස්තු 10 වෙනිදා නියමිත පරිදි පැවැත්වෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ අගෝස්තු 9 වෙනිදා පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔය අතරේ චීන ජාතිකයෙකුගෙන් කෝටි 2ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ් කරපු බව දිනමින වාර්තා කරනවා. මේ අය මේ ගිහිල්ලා තමන් පොලිස් නිලධාරීන් බව අඟවලා වාහනය සහ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කරන්න ඕනේ කියලා චීන ජාතිකයව රවට්ටලා තමයි රුපියල් කෝටි 2ක මුදලක් කොල්ල කාලා තියෙන්නේ. මේ පිළිබඳ නඩුවේ 5 වෙනි විත්තිකරු තමයි ශාන්ත බණ්ඩාර හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර. ඉතින් එයාව රිමාන්ඩ් කරලා තියෙන බව දිනමින වාර්තා කරලා තියෙනවා. ඉතින් දේශපාලඥයෙක්ගේ පුතෙක් වුණාම නේද ගැම්මට ඉන්නපෑ, නඩුවක් දෙකක් නැතුව වැඩක් තියෙනවා. දේශපාලකෙක්ගේ පුතෙක් වෙලා කියලා සමහර කෙනෙකුට ඉතින් හිතෙන්න පුළුවන්. අරුණ පත්‍රයට මං එනවා. චීන ලංකාවේදී මරා ගණිති. කොළඹ මාළුබාමින් සිටි චීන ජාතිකයා පැහැරගෙන ගොස් මරා දාලා ඝාතනයට සැක චීන්නු දෙදෙනා රටින් පලා යන්න ගුවන් තොටුපළට ඇවිත් කියලා තියෙනවා. මලසිරුර ඇහැලිය ගොඩ ගල් වලකට දාලා කොළඹ පෝට් සිටි එක ආශ්‍රිතව මාළුබාමින් හිටපු චීන ජාතික 3 දෙනෙක්ට තව කණ්ඩායමක් ඇවිල්ලෙත් චීන ජාතිකයෝ කණ්ඩායමක් වාහනවලින් ඇවිල්ලා පහර දීලා එක්කෙනෙක්ව අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අරගෙන ගිය කෙනාව තමයි මේ මරලා දාලා ඇහැලිය ගොඩ ගල්වලකට දාලා කියලා සැක කරන්නේ. දැන් ඒ මල සිරුර හඳුනා ගන්න අර පහර කෑමෙන් රෝහල් ගත වෙලා ඉන්න අනෙක් චීන ජාතිකයෝ දෙන්නව හෙට අරන් එන බවක් තමයි සඳහන් වෙලා තිබුණේ. දෙන්නෙක්ව අත්අඩංගුවට අරගෙන තිනවා, තව කෙනෙක්ව අත්අඩංගුවට ගන්න හොයන බවත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් දැන් ඒ පාරද චීනුත් ඇවිල්ලා මේක ගහමරා ගන්න පටන් අරගෙන මේ මේ මේක ඇතුලේ තියෙන ප්‍රශ්න මදිවට නේද? චීනුන්ගේ ප්‍රශ්නත් දැන් විසඳන්න වෙලා තියෙනවා. මේ උන් මේක ඇවිල්ලා ගහ ගන්න පටන් අරගෙන තියෙන හින්දා සෙල්ෆි ගහද්දි සිසුන් දෙදෙනා ජෝඩු ඇල්ලෙන් වැටි මරුට කියලා පුවතක් වාර්තා වෙනවා. මේක ඊයේ පෙරේද සිද්ධ වෙච්ච සිද්ධියක්. ඊයේ මේ ප්‍රවෘත්තිය වාර්තා වෙලා තුර පන්විල ජෝඩු ඇල්ලේ දිය නෑමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ දරූ සිසුන් දෙදෙනෙකු දිය ඇල්ලෙන් පහළට ඇද වැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පන්විල පොලිසිය පවසයි. මේ දෙන්න අවුරුදු 14 සිසුන් දෙදෙනෙක් කියලා තමයි කියවෙන්නේ. ඉතින් සෙල්ෆි ගන්න ෆෝන් එක ස්මාර්ට් වෙලා විතරක් බෑ. ඉතින් ෆෝන් එක ස්මාර්ට් වෙන තරමට මිනිස්සුත් ස්මාර්ට් වෙන්න ඕනේ කියලා

0: හිතනවා ඒ වගේ ප්‍රවෘත්ති දැක්කාම. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එන්නේ. එල්නිනෝ බලපෑම නොවැම්බරේ තදින්ම කියලා වාර්තා වෙනවා ලංකාදීපේ. එන මාස තුනේ තද වියලි කාලගුණයක්, පරිසර ඇමති එහෙම කිව්ව බව තමයි වාර්තා කරලා තියෙන. එල්නිනෝ තත්ත්වයේ උච්ච අවස්ථාවට අපේක්ෂා කළ කාලයට පෙර නොවැම්බර් මාසයේදී ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා කොළඹදී ඊයේ පැවසීය. මෙහි බලපෑමෙන් එළඹෙන අගෝස්තු සැප්තැම්බර් යන මාසවලදී ඉතා දැඩි වියලි කාලගුණ තත්ත්වයක් මෙන්ම ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතනයක් දිවයිනට බලපා හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වියලි කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීම සහ ජීවනෝපාය මෙන්ම පාරිසරික බලපෑම් අවම කර ගැනීම සඳහා කල්තියා සූදානම් වන හැටියටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා කියලා ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. ලංකාදීපේ සුවාරිස් කාටුන් එකත් මං අද ගන්න කල්පනා කළා. ආණ්ඩුව කියලා ගෙදරක් තියෙනවා, විපක්ෂය කියලා තව ගෙදරක් තියෙනවා. ආණ්ඩුව කියන ගෙදරින් එළියට අත දාලා තියෙනවා අතක්. ඒ එළියට දාපු අතේ මල්ලක් තියෙනවා. ඒ මල්ල එළියලා තියෙනවා විනිසුරු විශ්‍රාම වයස දික් කිරීම කියලා. මේ සුවාරිෂ්ඨ තමයි මේ මල්ල දික් කරන්නේ අත දාලා. අත දාලා මල්ල දික් කරන ආණ්ඩුව පැත්තෙක් කෙනා කියනවා මේ ගොරක ගොරක කියලා තමයි මේ මල්ල දෙන්නේ. ඊට පස්සේ විපක්ෂය කියලා බෝඩ් එක ගහලා තියෙන ගෙදරින් අතක් එළියට දාලා ඇඟිල්ල දික් කරලා අර මල්ල දිහාට ඒගොල්ලෝ කියනවා ගොරක නෙවෙයි ඔය දඩමස් කියලා. ඉතින් දඩමස්ද ගොරකද අපි තව ටිකක් බලාගනිමු. ඉතින් පෙනෙන්නේ නේද දඩමස්ද ගොරකද කියලා, මල්ල ලෙහෙන වෙලාවකුත් එනවනේ. ඔව තමයි අද පත්තරවල විස්තර. යන්න කලින් මතක් කරන්නම් CDB රන් අය දැන් CDB රන් සහනය සූදානම් කරලා තියෙනවා ඔබ වෙනුවෙන්. අඩුම පොලියට වැඩිම අත්තිකාරමක් ඔබේ රන් බහන්න වෙනුවෙන් පිරිනමන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දෙන්නත් දැන් CDB ලෑස්ති. ජයග්‍රහකයන් රසක් බිහි කරන්නට නියමිත මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න කෝල් එකක් ගන්න 01173888 නැත්තම් ළඟම තියෙන CDB ශාඛාවකට ගිහිල්ලා බලන්න. CDB රන් අය රත්රන් අය දෙන ඉස්තරම්ම තැන. ගෙයක් හදන කෙනෙකුගේ විශාලම කරදරේ තමයි මේ ගෙදර ෆිනිෂින් වැඩවලට අදාළ බඩු මුට්ටු ටික ගන්න තැන් තැන්වල ඇවිදින්න සිද්ධ වෙන එක. දැන් ඔබට පුළුවන් ඔබේ නිවසේ ඉදිකිරීම් කටයුතු වල ෆිනිෂින් වැඩවලට අවශ්‍ය කරන සියල්ල තැන් තැන්වල ඇවිදින්න නැතුව ඔබේ ප්‍රදේශයේ බලයලත් ස්විස්ටෙක් අලවි නියෝජිතයාගෙන් මිලදී ගන්න. මොකද ස්විස්ටෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන ඒවා කොහොමටත් ඔබට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්. අනික් අතට ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ බොරුවට බොරු ගණන් ඇසුරුමේ ගහලා ලොකු ලොකු ඩිස්කවුන්ට් පෙන්නලා බොරුවට පාරිභෝගිකයව රවට්ටන වෙළෙන්දෙක් නෙවෙයි. හැමතිස්සෙම ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ සාධාරණ විදියට ව්‍යාපාරය කරන ජෙනුයින් ව්‍යාපාරිකයෙක්. ඉතින් එයාගෙන් ඔබේ ඉදිකිරීම් අවශ්‍යතාවල තියෙන ඕනෑම නිෂ්පාදනයක් බය නැතුව හිතේ විශ්වාසෙන් මිලදී ගන්න පුළුවන්. ඒ තමයි ස්විස්ටෙක් ඔබට දෙන සහතිකය. ගිහිල්ලා එන්නම් අද සිකුරාදා. ආපහු අපි පත්තර බලන්න එන්නේ ලබන සතියේ. සුබ සති අන්තයක් වේවා.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01173888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්.
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණි ගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: 20N upgrade, 20N upgrade.
1: Alut song ekakda?
0: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops ka na monthly installment ka visidahak vitarai. So, 20N upgrade.
2: Upgrade venna laptops ka na. Singer ekata adama
3: enna. America Exa Janapadaya, Exa Rajadhaniya, Italy, Australia, Nova Zealand, Singapore wage ratawal 17 ekata me yawana ape Alumix.
4: Aluminium ona taram. Alumix nam is taram.
5: Aiya, mata apple malak denna?
6: Onna api denawa me nankita apple malak. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
9: Big big binumai bonanza bonanza.
10: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
12: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට්, බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
11: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
13: දැන් ස්විස් ටෙක් ගාවෝ සේරම තියෙනවද?
11: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලර් කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි විලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
12: ආ, එහෙනම් ඉතින් අපි හන්දියේ ස්විස් ටෙක් ඩීලර් ගාවට යමු. වැඩේ හරිනේ.
14: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
15: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 788 666
16: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
17: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
18: 98.2 98.4
19: පන්නේවගේ කමුකකේ
2: ඔප්‍රේක් නෑවගේ
11: පතිමුරේ
1: සුන්ස්යින මචං
3: අද විතරයි සිකුරාදා
12: සියත දෙවයින පුරා
17: උදේ 8 විනාඩි 9 දැන්
8: වේලාව ඔබ වෙත ගෙනාවේ
10: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 0111 700 100.

0: ඔය තා ටොප් ස්ටෝරි.
1: නව ආනයන බදු ගැන පැහැදිලි කිරීමක්. ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැන වූ නව ආනයන බදුවලින් පසුව මෙවන විට ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවෙන සමස්ත බදු ප්‍රතිශතය 10%ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ අලුතින් පැන වූ 10% බද්ද පනවා ඇත්තේ මිට පෙර පනවා තිබූ 10% බද්ද අහෝසි වීමෙන් පසුව බවයි.
2: 10%ක තීරු බද්දක් තමා අපිට ජූලි මාසේ 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක වුණේ. ඒ අනුව නව බද්ද සම්බන්ධයෙන් පසුගිය දිනවල අපි සාකච්ඡා කියා මාර්කීපයක් ගත්තා. මොකද ලංකාව තුළ රටවල් ගණනාවකට ඇමරිකාස් ජනපදයේ මගින් අපිට දුන්නා යම් කිසි නිර්ණායක කීපයක්. අපි අප්‍රේණ සඳහා යොදා ගන්න බහඬ ළමා ශ්‍රමය යොදා ගැනීම නොගැනීම සම්බන්ධයෙන් හානිකුත් නිර්ණායක. ඒ අනුව ශ්‍රී ලංකා සම්බන්ධයෙන් අපගේ ලිඛිත සබ්මිෂන් එක අපි ජූලි මාසේ 9 වෙනිදා අපගේ වෙළඳකටු අමාත්‍යාංශය විසින් ඒක ඉදිරිපත් කරා. ඒ අනුව ජූලි මාසේ 27 වෙනිදා විට කියාත්මක පරිදි නව තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් 17කට 10%ක තීරු බද්ද තමයි පැනවෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි අපගේ ශීල අපනයන කරුවෝ සංවිධාන සමග සාකච්ඡා කරා.
1: ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු සිය වෙළඳ හවුල්කාර පාර්ශව 60කට පමණ නව ආනයන බදු පැනවීමට තීරණය කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි. මෙලෙස නව ආනයන බදු පනවා ඇත්තේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම මැඩ පැවැත්වීම සඳහා එම රටවල් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින්. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% සිට 12.5% අතර දක්වා ප්‍රතිශතවලින් එම රටවලට බදු පැනවෙනු ඇති. ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියස් සඳහන් කළේ බලහත්කාර ශ්‍රමයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීමට එකඟ වූ රටවලට 10%ක බද්දක් පැනවෙන බවයි. එවැනි කැපවීමක් නොදැක්වූ රටවලට පැනවෙන බද්ද 12.5%ක්. ශ්‍රී ලංකාවට 10%ක බද්ද පනවනු ලැබුවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666 98.2 98.4 Siyata

වෙලාද දැන් වෙලා මෙම තැන් වෙලාව අටයි විනාඩි දාසයයි. මේක ප්‍රශ්නකින් පටන් ගන්නවද මේක කාරණාවකින් පටන් ගන්නවද කියලා හිතන්නේ. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද ලෝකේ ඉගෙන ගන්න අමාරුම විෂයන් මොනවද කියලා? ලෝකේ ඉගෙන ගන්න අමාරුම විෂයන් පහ. මේක ඔෆිෂියලි කවුරුවත් ඩික්ලෙයා කරලා නැහැ. නමුත් ඔක්කොම කාරණා එකතු කරපුවාම අපිට තේරෙනවා අමාරුම විෂයන් පහේ උඩින්ම තියෙන්නේ මැතමැටික්ස්, ගණිතය, ඊළඟට භෞතික විද්‍යාව, ඊළඟට වෛද්‍ය විද්‍යාව, ඊළඟට ඉංජිනේරු විද්‍යාව, ඊළඟට නීතිය. මේ තමයි නන් ඔෆිෂියලි විස්තර එකතු කළ බැලුවොත් ඉගෙන ගන්න අමාරුම විෂයන් පහ. සද්දන්ත තීරි ගොඩක් ඔළුවේ තියෙනවනේ මේ වැඩේ කරගෙන යද්දී. ඕකෙන් පළවෙනි දෙක ගණිතය සහ භෞතික විද්‍යාව කියන දෙක එකතු වුණාම රොකට් සයන්ස් කියන එක හැදෙනවා. ගණිතය සහ භෞතික විද්‍යාව. රොකට් සයන්ස් වල තියෙන්නේම ඕව තමයි. ඉතින් ඔබ හිතාගන්නකො කොහොමද කියලා. දැන් තමයි අපිට කතාවට එන්න පුළුවන්. හරිද? දැන් ඉලොන් මස්ක් කියන මනුස්සයා ගැන කතා කරද්දී සමහර අයගේ මගේ නම් ඉතාම ෆේවරිට්ම කැරක්ටර් එකක් මම මේ ජීවිත කාලේ මම දැකපු. හැමතිස්සෙම හිතලා තියෙනවා දවසක ඉලොන් මස්ක් නිකන් අඩි දෙකක් තුනක් දුරින් හම්බෙලා හායි කියන්න වගේ හම්බුනොත් අහන්න ප්‍රශ්නයක් දෙයක් ලෑස්ති කරලා තියෙනවා. ඒක මම මෙතන කියන්නේ. මේක ඒ වෙලාවට අහනවා කියලා තමයි මං හිතන්නේ. හම්බෙන්න පුළුවන්. මම විශ්වාස කරන තව දෙයක් තියෙනවා. නිතරම දෙයක් ගැන ඔබ කල්පනා කරනවා, නිතරම හිතනවා නම් යම් කිසි දෙයක් ගැන, ඒක මොන විදිහකින් හරි ඒක ඉෂ්ට සිද්ධ වෙන තැනට ඒක යෙදෙනවා. ඒකට විශේෂ තීරියක් ගැන ඔබ උඩුහිතින් හිතන්න යන්න එපා. හුඟක් වෙලාවට මේ යටිහිතේ කරන්න ඕන ගොඩාක් දේවල් අපි උඩුහිතින් කරන්න කියලා තමයි අපේ ලයිෆ් එකේ ගොඩක් ඒවා එනගෙන තියෙන්නේ. මොකද සමහර දෙයක් අපි කරන්න ගියාම අපි ඒකට උත්සාහයෙන් සැලසුමක් හදලා ඒ සැලසුම උත්සාහය පාවිච්චි කරලා අපි ක්‍රියාත්මක කරනවා. ඒක උඩුහිතේ වැඩක්. ඒක සාර්ථකත්වය කරා ගෙන යන එක, අපිට ඔපචුනිටීස් ක්‍රියේට් කළ දෙන එක, අපිට තියෙන ඒ සම්බන්ධව අපිට තියෙන නොනිමි උනන්දුව මත අපේ අවස්ථාවන් පුළුල් කළ දෙන එක, ඒවා උඩුහිතේ වැඩ නෙවෙයි. ඒවා ඔබට ප්ලෑන් කරන්න බෑ. ඔබ ඉතාම ආසාවෙන් කරන්න ඉන්න දෙයක් ඉන්නවා, ඔබට සල්ලිත් නෑ, ඔබට ප්ලෑනකුත් නෑ, ඔබට මෙලෝ දෙයක් නැති වෙන්න පුළුවන්. ඔබ පුදුම ආසයි ඒක කරන්න. ඒකේ දන්න පොඩි කෑලි වෙලාවකට පොඩි ආටිකල් එකක් ඔබ ඒ ගැන කියවනවා, පොඩි දෙයක් ලියා ගන්නවා, පොඩි කෑල්ලක් දෙයක් එකතු කර ගන්නවා. එහෙම තමයි අපිට කරන්න පුළුවන් කෑල් ටික තියෙන. හැබැයි මේක අර මහ විශාල සිහිනේ දක්වා යන පාත්වේ එක කොහොම වෙයිද? ඉතින් ඒකට මාර සල්ලියක්නේ යන්නේ. විශ්වාස කරන්න, ඔබ උඩුහිත කරන වැඩේ හරියට තල්ලු කරගෙන ගියොත් අර ඔබට කන්ට්‍රෝල් නැති කෑලි ටික යටිහිත විසින් මේ විශ්වයත් එක්ක එකතු වෙලා සම්පාදනය කරලා දෙනවා කියන එක ඇත්තටම අද වෙනකොට ලෝකෙ කතා වෙන සද්දන්ත ගණේ තියරියක්. සමහර වෙලාවට ඉතින් ඒව හන්දලා නැහැ. කාට හරි Facebook එකේ ලොන්ද යන්න මඩක් ගහලා රෙද්දි හොදලා නේද? කාවර මිනිහෙක්

විට කොහේ හෝ යන සල්ලිකාරෙක් ඇවිල්ලා මොකක්කෝ හේතුවක් උඩ ඔබට අහම්බෙකින් මුණ ගැහිලා ඔබේ සිහින එළියට එල්ලා. ඉතින් පුතා මං කැමතියි වාට උදව් කරන්න. ඔයා ඔය තරම් ඔය ගැන උනන්දු නම් ඔය ගැන මටත් පොඩි කැමැත්තක් අවංකවම තියෙනවා කියන වචන ඇහුනොත් ඔබ මොකද කියන්නේ? දැන් ඔබටම කියලා සල්ලි ඕනද වැඩේ කරගෙන යන්න? එහෙම නැහැ. ඒක යුනිවර්ස් එකේ ප්ලෑන් එක ඔබ ගහන්න යන්න ඕනේ. අපිට තියෙන උත්සාහයේ ප්ලෑන් එක විතරයි. දැන් ආයි ඒ කැලෙම් ඉලොන් මස්ක් පැත්තට අපි එනවා. සවුත්තු වෙවි පුදුම ගමනක් උත්සාහ කර කර ආපු මිනිස්සෙක් ඉලොන් මස්ක්. එයාගේ මතක ඇතිනේ අර එයාගේ ටෙස්ලා ට්‍රක් එක එයා එකපාරක් හදනවා මේ. එයාගේ වීදුරු කැඩෙන්නේ නැහැ, ලොකු ඉම්පැක්ට් එකකට වුණත් මේවා ඔරොත්තු දෙනවා කියලා එයා එක ඩිස්ප්ලේ කරනවා දිනෝ දහක් ඉස්සරහා. එයා එක්කෙනට මොකද යකඩ බෝලයක්ද මොකද්ද එකක් දීලා කියනවා, ඔයා බය නැතුව මගේ ට්‍රක් එකේ වීදුරුවකට ගහන්න මුකුත් වෙන්නේ නැහැ කියලා. ගහනවා වීදුරුව කුඩු වෙලා යනවා. ඉලොන් මස්ක් වෙලා මොනවද කියන්නේ? ඒක කැඩුනානේ. එච්චරයි. ඒක කැඩුනානේ. එච්චරයි. හැබැයි ඒක එතනින් එහාට ආයිත් පාරක් නිර්මාණය කරනවා. අපි එහෙමනම් හතර ගාතෙන් වැටෙන්නේ. කවදා හරි දවසක මේක වැඩ කරනවා කියන තැන තියාගෙන ඕන තරම් ෆේල් වෙන්න බය නැති මිනිහෙක් තමයි ඉලොන් මස්ක්. ඔබ ඉලොන් මස්ක් දිහා බැලුවේ එහෙමද? නැත්තම් ඉලොන් මස්ක්ගේ නෙට්වර්ත් එක දිහාද ඔබ බැලුවේ? යාට කොච්චර සල්ලි තියනවද? අම්මෝ මා නිකන් ආහංකාර නිකන් එන්න මේ ලොරුකු මිනිහා එන්න ඔල්ලුව මිනිහාගේ. ඔබ කොහොමද ඉලොන් මස්ක් දිහා බැලුවේ? එයාගේ ඔළුව ගැනද, එයාගේ ඇස් කැරකෙන හැටි ගැනද, එයා තොප්පිය අනිත් පැත්තට දාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ගහ පැත්තෙන් හිටගෙන දවල මන්දිරයේ හිටපු එක ගැනද, එයා කාටවත් වැඩිය නිකන් ඇඹරෙන්නේ නැති එක ගැනද, නැත්තම් මේ පොඩි කාලය ඇතුළත මේ මිනිහා කරපු වැඩ ගැනද? ඔබ මොනවා ගැනද වඩා උනන්දුනේ? කල්පනා කරලා බලන්න. එතකොට ඔබට අහුවෙයි කොහෙද හරි අපිට වැරදුනාද කියලා. රයිට්. ඉතින් මං අර විෂයන් වගේක් ගැන කිව්වා. අමාරුම විෂයන් ගණිතය, භෞතික විද්‍යාව, රොකට් තාක්ෂණයට දරුණු ලෙස සම්බන්ධ විෂයන් දෙයක්. ඉලොන් මස්කින් එකපාරක් අහනවා, හරි පොඩි කාලයක් ඇතුළත ඔයා මේ රොකට් තාක්ෂණය කියන කෑල්ලට එනවනේ, ස්පේස් එක්ස් සමාගම බිහි කරලා හරි පොඩි කාලෙකින් එනවනේ, ඔයා කොහොමද මේ රොකට් තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය ඉගෙන ගත්තේ? ඉලොන් මස්කින් අහනවා. ඉලොන් මස්ක් එයා කියනවා, තනියම අභ්‍යවකාශ තාක්ෂණය, රොකට් තාක්ෂණය තනියම ඉගෙන ගත්තලු. දැන් කල්පනා කරන්නකෝ, ඔබයි මමයි කරන විෂයන්, මම දන්නවා මේ වෙලාවේ අති දැවන්ත තාක්ෂණික සම්බන්ධකම් තියෙන ඒවට වැඩ කරන මිනිස්සු මේක අහගෙන අනිවාර්යෙන්ම ඇති. දැන් මම කියන්නේ මම කරන එක, මම මේ මොකද කියන්නේ, මම ප්‍රසන්ට කෙනෙක්. මොකද්ද මම මේ හේටි මටත් හිතෙනවා මෙයා මේ මෝර අමාරි මං කරන රස්සාව ගැන මං කල්පනා කරනවා. ඉලොන් මස් කියන රොකට් තාක්ෂණය ඉගෙන ගත්ත තනියමලු මොකද්ද මං කරලා තියෙන්නේ? එහෙම බලන්න. කල්පනා කරන්න. ඔබ ජීවිතේට හිතුවද ඔබට ගෙදර ඉන්න ගමන් රොකට් තාක්ෂණය තනියම ඉගෙන ගන්න පුළුවන් කියලා නිකන් සිහිනකවත් හිතුවද? හීනකවත් තිබුණා ඔබට අභ්‍යවකාශ තාක්ෂණය තනියම ඉගෙන ගන්න පුළුවන් කියලා? මං හිතන්නේ ඇති ලක්ෂ ගානකට මිලියන ගානකට එක මිනිහෙක් එහෙම හිතලා ඇති. බහුතරය නම් හිතුවේ නැහැ කියලා. ආයෙත්ින් Facebook ගිහලා බලන්නකෝ ඉන්න කට්ටියක රොකට් තාක්ෂණය දාන කමෙන්ට් කියවන්නකෝ. මොනම දෙයකට සිද්ධියේ පැත්තක් විතරක් දැනගෙන දාන කමෙන්ට්ස් කියවන්නකෝ. දැන් අර දුවන ළමයා යුපුන් අපේ කොන්නේ, ඒ ළමයා අර ලක්ෂ තුනක කතාවක් ඇදිලා ඇවිල්ලා මන් දැක්ක පතුරු ගාලා හැම ගහලා තියෙනවා. ඌ එලෝල දාන්න, ඌ වැඩද්ද ලංකාවට කොකා පෙන්නන්න යන්නේ, ඌ ක්‍රීඩකයෝද වගේ වලිවනේ. ඊට පස්සේ ඔන්න අර SLV log එකේ ඔන්න කතාව එළියට ආවා. යුපුන් කතා කරනවා ඔන්න ඒක බලන්න කියලා. බලමු දැන් කතාව ආය අනිත් පැත්තට. ඒ තමයි අපේ රොකට් තාක්ෂණය. අවංකවනේ තමා රඩක් කළා දින්. ඉතින් ඉලොන් මස්ක් මේක හැම වෙලාවෙම මතක තියාගන්න. ඉලොන් මස්ක්ෙන් අහනවා, ඔබ කොහමද අභ්‍යවකාශ තාක්ෂණය ඉගෙන ගත්තේ? තනියම. ඊට වැඩිය ඉන්ස්පිරේෂන් එකක් නම් මිනිහෙකුට හම්බෙන්න විදියක් නැහැ කියලා මට හිතුණේ කතා බැලුවම. එක තැනකදී කියනවා මේ

රොකට් විද්‍යාඥයෝ 1000කට වැඩිය ඉලොන් මස්ක්ලා වගේ අය එක්කෙනෙක් ඉරියත් ඇති කියලා. මං කියන්නම් ඒයි කියලා. මං කියන්නම් ඒයි කියලා උදාහරණෙත් එක්කම කියන්න. 2010 දෙසැම්බර් මාසේ ෆැල්කන් 9 රොකට් එක ගුවන්ගත කරන්න ලෑස්ති කරනවා. 2010 මම ඉන්න කාලෙකුත් නෙමෙයි. මුල්ම කාලේ උන් හිටන්නකෝ. එන්ජින් ස්කර්ට් එකේ දැන් එන්ජින් ස්කර්ට් එක කියලා දෙන්න යන්නේ නැහැ. හොඳ එක පින්තූරකින් පෙන්වන්න ඕනේ එකක් ඔය එන්ජින් එකේ පහල කැල කොටස. එන්ජින් ස්කර්ට් එකේ පොඩි ඉරිතැලුමක් අහුවෙනවා. පොඩි ඉරිතැලුමක්. මතක තියන්න මේ අභ්‍යවකාශ තාක්ෂණේ භෞතික විද්‍යාවේ නියමයන් චැලෙන්ජ් වෙන ඒරියා එකක්. සමහර වෙලාවට අපි දන්නේ නැහැ නෝන් පාර්ට් එකට වඩා අදටත් අන්නෝන් පාර්ට් එක ලොකුයි. ඒ නිසා පොඩි ඉරිතැලීමකටවත් ඉඩක් නැහැ. ඒක ඇත්ත. අම්මෝ දන්නවනේ රොකට් සයන්ටිස්ට් අම්මෝ දැන්නම් මේක අම්මෝ කරන්නන්නේ දැන්නම් මේක නම් හරියන්නේ නැහැ. ප්‍රොජෙක්ට් එකට අග්ගල් නවත්තන්න මේ දැන් මේ ක්‍රැක් එකක් මේක ගෙනියන්න බෑ. ගෙනියන්න බෑ. මුල්ල ඉඳලම දැන් මේක හදන්න ඕනේ. මේ තමයි ප්‍රධාන ධාරාවේ ඉංජිනේරුවන්ගේ මතය. දැන් වැඩේ නතර කරලා මුල්ල ඉඳලම හදන්න යන්නේ. ඉලොන් මස්ක් කියනෝ නැහැ. නෑ එහෙම නෙමෙයි. මුලින්ම හදන්න නෙමෙයි. ඒ ක්‍රැක් වෙච්ච තැන අහුවෙන විදියට ඒ කෑල්ල කපලා අයින් කරලා මේ ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරන්න පුළුවන්ද කියලා බලන්න. අන්න ඒකයි සමහර වෙලාවට රොකට් තාක්ෂණිකයෝ 1000කට වඩා ඉලොන් මස්ක්ලා එක්කෙනෙක් වටිනවා කියලා ලෝකෙ හිතන්නේ. 8:27

අද උදේ ඉඳලා මේ මේ මේ මේ එන්න එන්නම එන අවවාද අනුශාසනා එමු ගොඩක වගේ හිටියා වගේ නිකන් හිතනවා නම් මට සමාවෙන්නේ සම්බන්ධව මට නිකන් හිතන ඒව ඇහුවාම නිකන් ඔබට අමුතු ගැම්මක් එනවා ඇති කියලා. ඉතින් එහෙම එන්නේ නැද්ද දන්නෙත් නැහැ. එනවා නම් හොඳයි ඇත්තටම. අපේ රටේ මේ මත කාලිනව බලවාම මොනවද වැඩියම කරන වෘත්තියන් කියලා බලපුවාම ගොඩක් අය වෘත්තීන් කියලා එහෙම නෙමෙයි ගොඩක් ෆ්‍රීලාන්සර්ස් ලා බිහි වෙලා ඉන්නවා. ඉස්සරට වඩා අපේ තාත්තලට වඩා අපි පොඩ්ඩක් නිදහසේ වැඩ කරනවාද අපිට වඩා අපේ ළමයි නිදහස වාගෙන වැඩ කරනවා වගේ එහෙම එකක් තමයි පේන්න තියෙන්නේ. සමහර අය ඉන්නවා ඊළඟ ජෙනරේෂන් අපේ ළමයි නෙමෙයි ලුකුයි. ඒගොල්ලෝ මානසික නිදහසට නම්බර් 1 කියලා තැනක් දීලා තියෙනවා. බොස්ලා කියන ජාතිය ඒගොල්ලෝ කැමති නැහැ. බොස්ලාට කැමති නැහැ ඒගොල්ලෝ. සමහර වෙලට මේ බොස් කෙනෙක් එක්ක වැඩ කරන අවසාන પરම්පරාව අපි සහ ඊළඟ එක වෙන්න පුළුවන්. අපි පස්සේ තව එකක් තියෙයි. ඊට පස්සේ නිකන් අර ඇමරිකාව වගේ නිකන් නම කියලා ලොක්කට කතා කරන දැනුත් නැතුව නෙවෙයි. තව අවුරුදු 5කින් 10කින් ඒ මට්ටම එයි. සර් කෑලි හැලෙයි. වැඩ කරනවා නම් නිකන් අපි හැමෝම ඊක්වල් කියන ලෙවල් එකේ වැඩ කරන්න එහෙම තත්යකට එයි. වෘත්තියට අදාළ ඔෆිස් එකේ කරන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. එයාගේ රාජකාරියට වටිනාකමක් තියෙනවා. එයත් පොරක්, ඉංජිනේරුවත් පොරක්, ඉංජිනේරු වගේ ෆයිල් එක උස්සන් යන මිනිහත් පොරක්. කොහොම තමයි මේක යයි කියලා හිතෙන්නේ බලපුවහම එහෙම එනවනේ කාලෙකට සැරයක්. ඉතින් මම මේ කියන්න ගියේ ඉතින් මේ ගොඩක් අය මේ බොස්ලට කැමති නැහැ. ගොඩක් නමංගේ තනියෙන් ගේමක් ගන්න තමයි වැඩේ තියෙන්නේ. ඒකත් එක විදිහක් තමයි ඒක ජීවත් වෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට පොඩි පොඩි ප්‍රශ්න වගේ やっ තිබුණේ. ඒවා විසඳන්න බාධකක් තිබුණා. ඉතින් මේ මේ අපිට PayPal withdrawals කියලා එකක් තිබුණ නැහැනේ. PayPal වලින් අපිට ගෙවන්න පුළුවන් කමක් තිබුණා. PayPal වලින් අපිට සල්ලි ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් පිටරටවල් එක්ක වැඩ කරන ෆ්‍රීලාන්සර්ට තිබිච්ච බරපතල ප්‍රශ්නයක් තමයි කොහොමද සල්ලි ගෙන්න ගන්න කියන එක. කොහොමද සල්ලි බැලන්ස් කරගන්නේ? කොහොමද වැඩ කරලා සල්ලි ගන්න ගියාම කොහොමද ගන්නෙ? එවැනි කාන් ඩොලර් රෝලින් තමන්ගේ account එකක් පටන් අරගෙන යන ගමන් බැංකුවට ගිහ මේ මට ඩොලර් account එකක් පටන් ගන්න මට ඩොලර් වගේක් තියනවා ගෙන්න ගන්න. ඉතින් විනිමයත් එක්ක එහෙම සෙල්ලම් කරන්න බෑ. ඒවට ක්‍රමවේද තියෙනවා. දැන් ඒව හැදිලා තියෙනවා. ඊටත් වඩා ෆ්‍රීලාන්ස් කෙනෙකුගේ එක වර්ක් ස්ටයිල් එකට මැච් වෙන විදිහේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ප්ලැට්ෆෝම් එකක් හදලා දෙන්න දනි පනි ගාලා කමර්ෂල් බැංකුව වැඩ කරලා තියෙනවා. මම ඔබට කියනවා combank.lk යන්න. ඒක තියෙනවා combank gig plus කියලා account එකක්. ඒක ගැන ෆ්‍රීලාන්ස් කෙනෙක් නම් ඔබ දැනගන්න ඕනේ. ඔබ ඩිසයින් කරන කෙනෙක් නම් සමහර ෆොටෝග්‍රැෆි පැත්තේ වෙන්න පුළුවන්, ෆොටෝෂොප් පැත්තේ වෙන්න පුළුවන්, ඇඩ්වර්ටයිසින් පැත්තේ වෙන්න පුළුවන්, කන්ටෙන්ට් ක්‍රියේටින් වෙන්න පුළුවන්. ඔය වගේ ඉතින් එන ලිස්ට් එකක් තියෙනවානේ. දැන් ලෝකෙ වැඩ ෂෙයා කරගන්නවා. ඒ වගේ අර එක එක ප්ලැට්ෆෝම්ස් හරහා ඒ වැඩ අපිට බාර ගන්න පුළුවන්. මේ වගේ account එකක් තියෙනකොට ඔබට LKR, USD, Euro, Pound, Australian Dollars වලින් වගේ සල්ලි ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. හරිම ඉන්ට්‍රෙස්ටිං account එකක් ඒක. අනිත් එක එහෙම Tamanට account එකක් තියෙන එකේ වාසි තියෙනවා. ඒක විතර කියනවා අපි. ඔබ ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා, ටිකක් ලොකු එකක් ඔබට එකට සල්ලියක් ඕනේ. ඔබ කාත් එක්ක හරි කතා කරනවා, නැත්නම් බැංකුවක් එක්ක කතා කරනවා, ඊළඟ ලෙවල් එකට යන. ඔබ මොනතරම් දක්ෂයෙක් වුණත් සම්ප්‍රදායික ප්‍රශ්නයක් අහනවා කොහොමද? ඔයාට මේක රීපේ කරන්න තියෙන හැකියාව ඔයා පෙන්වන්නේ කොහොමද? ඔයා ගන්න ලෝන් එක ඔයාට ආපහු ගෙවාගෙන යන්න පුළුවන් කියලා අපි දැනගන්නේ කොහොමද? එතකොට ඔබට වෙනවා ඔබේ පරණ accounts වල records පෙන්වන්න. මට මාසෙකට මෙච්චර ගාණක් හම්බ කරන්න පුළුවන්. මට මේක ගෙවන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා මට ඊළඟ වැඩේ කරපම් මට මෙතනට යන්න පුළුවන්. මොහොම කියලා කියා ගන්න ඕනවනේ. අන්න ඔබට financial statements ඕනේ. ඉතින් මේ account එක පටන් ගන්න ඔබ ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඒ පැත්තත් වෙනම හැදෙනවා. ඕක ඉතින් ණයක් තුරක් වෙන්න නෙමෙයි, වීසාවක් ගන්න ගියාමත් කොච්චර වැදගත්ද කියලා ඔබට ටික දවසක තේරෙයි. අද පටන් ගන්න පහ වෙලා අපිට thank you කියන්න මේ පණිවිඩය ඔබට දුන්නට. right. ඊළඟට ඇලුමිනියම් ගැන මම යෝජනා කරන ඔබ කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ. ඔබට කරන්න තියෙන්නේ නොම්බර 34 නාරාහෙම්පිට පාරේ නාවල ඔන්න ඔය ඇඩ්‍රස් එකේ තියෙන දකුණු ආසියාවේ පළවෙනි ඇලුමිනියම් රිලේටඩ් නොලෙජ් හබ් එකට යන එක. මේක ඇලුම් ට්‍රාන්සෙන්ඩ් ස්පේස් කියලා නිකන් නම දැක්කම කමන් නැත්තේකට ගියාට වගේ හිතනවා. ඒනේ යන්නේ ඒක ලොකු ෂෝරූම් එකක්. ඒකට ගියාම මං ඔබට බය නැතුව කියනවා ඔබ ඇලුමිනියම් ගැන දන්නවා කියලා හිතාගෙන දු පර්ස්පෙක්ටිව් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එහෙනම් ඔබට කියන අඩේ අපි ඇලුමිනියම් ගැන මෙලෝ සංසාරයක් දැනන් ඉඳලා නැහැ කියලා ඔබට හිතෙනවා.
දැනට ඔබ දන්නේ ඇලුමිනියම් වලින් දොරක් හදන්න පුළුවන් ජනේලයක් හදන්න පුළුවන් කියලා විතරක් වෙන්නේ නැති නේද? ආ ඉනිමගක් හදන්න පුළුවන් කියලා දැනන් හිටියනේ. ඉස්සරම නම් වළං හදන්න පුළුවන් කියලා දැනගෙන ඇලුමෙක්ස් එකෙන් වළං හදන්නේ. ඇලුමිනියම් වළං මාට්ටි මුට්ටි හදන ඉස්සර ඒව හදන්නේ. ඊට වඩා වෙන සද්දන්ත ගණේ ඉංජිනේරුමය නිර්මාණ කරනවා. ඩොමෙස්ටික් ලැබට වැඩගත් ඒවා ගොඩක් කරනවා. ඉදිකිරීම ක්ෂේත්‍රයේ දුවන්නේම බලපුවාම ඇලුමෙක්ස් හින්දා කියලා මට හිතෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ලයින් අප් එක දැක්කහම ඒකෙන් හතරෙන් එකක්වත් ඔබ දැකලා නැහැ හරියට. ඒ නිසා ගිහින් බලා ගන්න. කන්ස්ට්‍රක්ෂන් එකක් කරන්න අද්ද හෙට හෝ ලබන අවුරුද්දෝ කවදා හරි ලොකු වුණාම ගයක් හදනවා කියලා හිතාන ඉන්නවනම් ලොකු වුණාම බිල්ඩින්ග්යක් හදනවා කියලා හිතන් ඉන්නවනම් ඉගෙන ගන්න ඉංජිනේරු ලෙවල් එකේ සිවිල් ඉංජිනේරින් ඉගෙන ගන්න ළමෙක් නම් හරි වැදගත් මේවා දැනගෙන ඉන්න එක. මොනවද ලෝකේ අවේලබල් අපිට ඇලුමිනියම් ටෙක්නොලොජි එකෙන් කියලා ඔබ දැනගන්න ඕනේ. නැත්තම් මොන කොහොමද ඇප්ලයි කරන්නේ ඒවා? අපිට වෙලා තියෙන අර සම්ප්‍රදායික දැනුම ඇතුළේනේ අපේ බහුතරය හිර වෙලා ඉන්නේ. හැමදාම තාම ඉන්නේ අම්මෝ. ඒ දැනුම ලෝකේ නැහැ. ඒ දැනුම ලෝකේ නැහැ. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ දැන් ප්ලූටෝ අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයිති ග්‍රහයක් විදිහට ගණන් ගන්න නැහැ වගේ අදහසක් තියෙනවා. සමහර ඒ අදහස දන්නෙත් නැහැ. තමාර පරෝණු දැනුම් පද්ධතිවල අපි සමහර අය එලිලා ඉන්න ඕන තරම් අහුවෙනවා. ටෙක්නොලොජි වල ඉන්නවා නම් ටෙක්නොලොජි දැනගන්න ඕනේ. ලෝකේ ඩෙවලොප්මන්ට්ස් දැනගන්න ඕනේ. අපේ වගේ පොඩි රටවලට තියෙන ප්‍රශ්නයක් තමයි තාක්ෂණික සොයා ගැනීම තියෙන දැනුම ඉතා අඩුවෙන් ඉන්නේ. පව් ඉතින් අපිට ඇක්සස්වත් නැහැ. සමහර දේවල් සමහර සොයා ගැනීම ගැන පින්තූරයක්වත් දැකලා නැහැ අපි. පින්තූරයක් දැක්කත් ඒක අතපත ගාලා බලන්න බෑ. ඉතින් කොහොමද අපි ඉගෙන ගන්නෙ? හැබැයි ඇලුමිනියම් ප්‍රශ්නේ ඇලුමෙක්ස් එකෙන් විසඳුවා කියලා අපිට ඒ ආරංචිය ඔබට දෙන්න පුළුවන්. බියුටිෆුල්. එතකොට ඔන්න කාගිල්ස් එකේ දැන් ඊයේනේ තිබුණේ මේ ඔක්කොම කතන්දරේ. රයිට්. කාගිල්ස් එකේ ඊයේ වෙනකන් කාගිල්ස් රිවෝල්ට් සමාජිකයන්ට තීපු වැඩේ ඊයේ දවසේ ඉවරන දිවිරිච්ච කතාවලටනේ තියෙනව කතාව. කාගිල්ස් ෆුඩ් සිටි එකේ තාමත් තියෙනවා බිල් වයිප් අවුට්ස්. ඒක මේ මාසේ 31 වෙනිදා වෙනකන් තියෙනවා. තව පොඩි කාලයක් තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබේ බාස්කට් වැලියක රුපියල් 2000ක හොයිට වඩා වැඩි ගානක තියාගන්න එක. නම් කරපු යුනිලෙව නිෂ්පාදන 20ක් තියෙනවා. රුපියල් මිලියන 20ක් අයින් කරලා තියෙනවා බිල් වයිප් අවුට් කරන්න. බිල් වයිප් අවුට් කරන්නේ අපි බිල ගෙවලා ගෙදර ගිහිලා අවුරුදු ගානකට පස්සේ නෙමෙයි. බිල වයිප් අවුට් වෙන්නේ ඒ වෙලාවෙමයි. 2000කට වැඩිය ඔබේ බාස්කට් එක වටින්න ඕනේ. 2000 හෝ 2000කට වැඩිය තෝරාගත් යුනිලෙව නිෂ්පාදන අතුරින් 3ක් ඔබේ බාස්කට් එකේ තියෙන්න ඕනේ. යුනිලෙව නිෂ්පාදන 20ක් නම් කරලා තියෙනවා. ඒකෙන් 3ක්. මේක අලුතෙන් කියන්න ඕනේ නැහැ. මේක කරපුවායි මේක දන්නෝ. ඒ ළමයි අනිත් එක මතක් කරනවත් එක්ක සමහරවිට අපි ගාව තියෙනවා ඔන්න ඒ නම් කරපු අපි නිකන් හිතමු ඕන් සන්සිල්ක් එකක් දාගෙන තියෙනවා. විම් එකකුත් දාගෙන තියෙනවා. මේ ඕන් සන්ලයිට් එකටිකුත් ඔය දෙක තියෙනවා. අපි හිතමු සන්සිල්ක් එකකුත් සන්ලයිට් එකකුත් බහන්න 3ක් ඕනේ. ඒගොල්ලෝ කියනවා සර් තව මේ සිග්නල් ටූත් පේස්ට් එකක් වගේ ගත්තොත් සර් මේ සර්ව බිල් වයිප් අවුට් එකට ගන්න පුළුවන් සර්. සමහරවිට නෑ මට ඕන නැති වයිප් අවුට් එකක් නැහැ කියලා යන මිනිස්සු ඉන්නවා. එහෙම නෙමෙයි නේද අධිසිකාරෝ ඉන්නවනේ මම දන්නේ. අපි ඉතින් අර කාලය ඉතුරු කරගන්න ඕකේ වෙනුවට කේ ගහන මිනිස්සුනේ. ඕව අකුර ගහගන්න වෙලාවක් නැති මිනිස්සුනේ හිතන්නක මොන අධිසිකින්ද අපි ඉන්නේ කියලා. ඉතින් එහෙම අපිට ඕන නැහැ බිල් වයිප් අවුට් අපිට ඕන තරම් සල්ලි තියෙනවා කියලා යන මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු එහෙමද කියලා ඩක් ගාලා ඔන්න ටූත් පේස්ට් එකක් අරගෙන ඔන්න බාස්කට් එක කම්ප්ලීට් කරගන්නවා. මෙන්න වැඩේ වැඩ කරනවා. බිල් වයිප් අවුට් වෙච්ච එක මුලින්ම හිතන දේ මොකක්ද දන්නවද? අපරාධ මීට වඩා වැඩියෙන් බඩු ගන්න තිබ්බගෙන. තව රුපියල් 15,000ක් 20,000ක් බඩු කරගත්තා නම් ඒ ටිකත් වයිප් අවුට් වෙනවනේ කියලා හිතෙනවා. ඒ හැඟීමත් එක්ක ගනුදෙනු කරන එක ඔබට බාරයි. දැන් වෙලාව 8:38.

0: ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක ලයිට් වාට ෆෝන් බිලට සහනය මෙන්න
1: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7383 388 CDB රන්නය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3.50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකින්.
2: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
2: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: දහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within Adama obe test drive eka wen karawa ganna Amathanna 01117888666 විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: කාලයේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රට පනදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරද්දී
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: ඇලුමිනියම් මනේ
3: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
1: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: බජාජ් වීකෝ ජූලි වාසී. බජාජ් වීකෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට ලක්නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance we help.
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
9: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
10: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
9: අකුණු කැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
10: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LBC SIM app එකෙන්.
12: පහසුව සලසයි, සුහදව සලකයි LB run අය.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: Music. කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින. නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
15: 98.2 98.4
16: අද විතරයි සිකුරාදා
15: සියත දෙවයින පුරා.

0: ටිකිරිලියා
1: කවදාරි ඔබ එක දිගට පැය 22ක් ෆ්ලයි කරලා තියෙනවද? එක දිගට කල්පනා කරබන්
2: එක දිගට පැය 22ක් ෆ්ලයි කරලා තියෙනවද කියලා නැද්ද?
1: දැන් ක්වොන්ටාස් ගුවන් සමාගම ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් සන්රයිස් කියලා එකක් ඔන්න එළියට දාන්න යනවා. මේකට වැඩි දියුණු කරපු A350,000 ULR කියලා යානාවක් හදලා. A350 එකක්. ඒ කියන්නේ ආබස් එකක් නේ. මේක පැය 22ක් ෆ්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි ඒගොල්ලන්ගේ ටෙස්ට් ෆ්ලයිට් එක. එච්චර දුර යනකොට මොන වගේ අත්දැකීම් වලට මූණ දෙන්න සිද්ධ වෙයිද? කොයි විදිහට මේ ගුවන් යානයේ පද්ධතිය මේකට පැය 22ක් එක දිගට ෆ්ලයි කරනකොට ඔරොත්තු දෙයිද? මොකද මේ ඒගොල්ලෝ ප්‍රංශයේ තියෙන ටුලූස් එයාපෝර්ට් එකේ ඉඳලා කිලෝමීටර් 17,000ක් ෆ්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙල්බර්න් බලා තමයි පිටත් වෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ. බැන්නම් ගිහිල්ලා ඇති. ඉතින් මේක තියනවා කියලා කියනවා මේ එයාක්‍රාෆ්ට් එකේ ලීටර් 20,000ක ධාරිතාවයකින් යුතු ටැංකියක් ඉන්ධන ගෙනියන. ලීටර් 20,000ක් ටොන් 20ක තෙල් තියෙනවා මේකේ. ඒකත් ගෙනියන්න බෑ ඉතින් යනකම්ම. කිලෝමීටර් 17,000ක් ෆ්ලයි කරන්න ඕනේ. පැය 22ක් යනවා මුළු ගමනටම. දැන් බලනවා ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. බලමුනේ. ඒවත් ඉතින් දැනගෙන ඉන්න. මම දන්නේ මොන පුත්‍රයාටද පැය 22ක්? ඒක මාර අමාරුද කියන්නේ. පැය 5ක් 6ක් යනකොටම නිකන් ඇටි ලයින් එකක් එනවනේ සිස්ටම් එකේ. හරි අමාරුයි වාගේ. රයිට් කොහමාර ඉතින් ඒක මේක තමයි ටෙස්ට් ෆ්ලයිට් එක. මේක බලමු මේකේ විස්තර අපිට හිතානතර දැනගන්න පුළුවන් වෙයි. රයිට්. අපි NLB ගැන පොඩි මතක් කිරීමක් කරනවා. ඊට කලින් දැන් ඔබට කියන්න ඕනේ මම අද ලංකාවේ හැම තැනකම ශ්‍රී ලංකා ඉන්ෂෝරන්ස් එකේ ශ්‍රී ලංකා ඉන්ෂෝරන්ස් ජෙනරල් හැම ශාඛාවකම ඉන්න නිලධාරීන් අද එනවා පාරට. හරි, අද එනවා ශ්‍රී ලංකා ඉන්ෂෝරන්ස් එකේ නිලධාරීන්. මොකටද මේගොල්ලෝ මෙහෙම මේ පාරට එන්නේ? ඇවිල්ලා ඔබට කියලා දෙන්න යනවා ඔබේ ව්‍යාපාරය. ඔබේ ව්‍යාපාරය මොකද්ද? ඔබේ ව්‍යාපාරය ඩිස්පෙන්සරියක් වෙන්න පුළුවන්, පොඩි කැෆේ එකක් වෙන්න පුළුවන්, චූටි හෝටලයක් වෙන්න පුළුවන්, රෙදි කඩයක් වෙන්න පුළුවන්, ජූස් හදන කඩයක් වෙන්න පුළුවන්, ස්පෙයාර් පාර්ට්ස් කඩයක් වෙන්න පුළුවන්, විසිතුරු බඩු විසිතුරු මසුන් විකුණන කඩයක් වෙන්න පුළුවන්. ඔබ කවදාරි හිතලා තියෙනවද නිකන් අපි හිතමු මොකක් හරි වෙලා සති ගානකට ලයිට් යනවා. නිකන් අපි හිතමු සති ගානකට දවස් දෙකකට ලයිට් ගියා කියලා දන්නවද? ඔබ දන්නවද ඔබට වෙන්න පුළුවන් ඩැමේජ් එක පොඩි කඩේකට? දැන් ඔන්න ෆ්‍රිජ් එකේ දාලා තියෙනවනේ අයිස්ක්‍රීම් මරෝමේව, මස් මාළුමේව විකුණන කඩයක් කියලා හිතන්නකො. ෆ්‍රිජ් එකේ ඉන්න බඩු තියෙන. දැන් ලයිට් නැහැ. ජෙනියක් දාලත් නැහැ. දැන් මොකද වෙන්නේ? අයිස්ක්‍රීම් හොදි වෙනව නේද? අයිස්ක්‍රීම් හොදි බවට පත් වෙනව විකුණන්න බෑ. මස් මාළු විසික් කරන්න වෙන තත්ත්වයට පත් වෙනවා. එතකොට විසිතුරු මසුන් ඉන්න කඩයක් ජෙනරේටරයක් තිබුණ නැත්නම් ඔයක සමහර මාළුන්ට මම දැකලා තියෙනවා දිගටම ඔක්සිජන් සප්ලයි එක දෙන්න ඕනේ. නැත්නම් උන්ට ඉන්න බෑ. දැන් මට මතකයි ගේපාර දිප්පයකට යට වුණා ඔය පන්නල පැත්තේ තිබිච්ච මහ විශාල මේ ඒ වගේ විසිතුරු මසුන් කරන ව්‍යාපාරයක්. මාළු ටික හිටිය අන්තිමට දිප්ප ඉවරනකොට කානුවල. එහෙමම ඉතින් මැරිලා ඉතින්. මොකද ඒගොල්ලෝ අර මොහොත ජීවත් වෙන්න පුරුදු වෙච්ච මාළුනේ. එතන එහෙම මිලියන ගානක පාඩු. සමහර ව්‍යාපාරවල පාඩුව මිලියන ගානක් වුණාට ඒක ගොඩ ගන්න බිලියන ගානක් යට කරන්න ඕන ආයිත් පාරක්. ඒ වගේ වැටිල්ලක් වැටුණත් එහෙම ගොඩ එනවා බොරු පුතා. අවම වශයෙන් සෑහෙන කාලයකට ගොඩ එන්නේ නැහැ. මේ මොකද්ද අපි දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් පාරට ඇවිල්ලා මේ කරන්නේ? ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඔබේ ව්‍යාපාරයට තියෙන සියලුම ඔබට ඇහැට දැම් පේන්නේ නැති අවදානම පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඒකට ඒගොල්ලෝ සල්ලි ගන්නෙ නෑ. ඒක කියලා දෙන්න. පළවෙනිම දේ තමයි මිනිස්සු හරි දේ කරන්න පෙළඹෙන පළවෙනිම දේ තමයි දැනුම අවබෝධය. ඒ දෙක අරගන්න ඉස්සෙල්ලා. ඉන්ෂෝරන්සයක් ගන්න එපා. ඉස්සල දැනුමයි අවබෝධය ගන්නකෝ. ඔබට හාස් හූස් ගෑවෙන දේවල් කියලා දෙයි ඔබේ ව්‍යාපාරයට ඒ වගේ අවදානම් තියනවද කියලා සමහරලාට ඔබ ජීවිත කාලෙම හිතලා නැතුව ඇති. අපේ මොළෙත් පොඩි ස්වභාවයක් තියෙනවනේ. හැමතිස්සම අපේ මොළේ හිතන්නේ ආ නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙනවද මේවට? කවුද කියන්නේ කවදාවත් වෙන්නේ නෑ. කොහේ තියෙන භූමිකම්පාද? කොහේ තියෙන ගම් වතුරද? කොහේ නායනේවද? කොහේ ලයිට් එනේවද කියලා අපි පටන් ගන්න. එහෙම තමයි අපේ මොළේ වාවෙලා තියෙන්නේ. ඔබ දක්ෂ ව්‍යාපාරිකෙක් වෙන්න පුළුවන්. ඊට වඩා දක්ෂ ව්‍යාපාරිකයෙක් වැටලා තියෙනවා අවදානම කළමනාකරණය කරගත්තේ නැතුව. අමතක කරන්න එපා හෙල්මට් සිද්ධිය උන්දි. ඒගොල්ලෝ යම් යම් දේවල් කරලා තිබුණා ඒකේ ප්‍රතිඵලය ආවා. හරිම ඛේදජනක සිදුවීමක්. දැන් නීතිමේ ප්‍රශ්න එනවා ඊළඟට ඒවට. හිතන්න වරදින්න පුතා පොඩි වෙලාවයි එක වැරදි තීරණයක් යෝනේ. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඇවිල්ලා ඔබේ ව්‍යාපාරයට තියෙන සියලුම අවදානම් ගැන කියලා දීලා ඒව ඔබට ආවරණය කරලා ඒ අවදානම් පිළිබඳ වගකීම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කෙනා අපි ගන්නම් මෙන්න මේ වගේ චූටි ගාණක් මුළු අවුරුද්දටම වියදම් කරන්න. ඒ වගේ පැකේජස් හදලා තියෙනවා. පොඩි බිස්නස් ක්ලබ් පැකේජස් හදලා තියෙනවා. ඒව පොඩ්ඩක් ඔබට ඕන විදිහට හෙට මෙහෙට මෙහෙක් කරගන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. ගලෙන් ගැහුවා ගලේ පප් කෙටුවා වගේ එහෙමනම් වෙනස් කරන්න බෑ සර්. මේක ගන්නව නම් ගන්නස කියලා ගන්න නෙමෙයි. ඔබට ගැළපෙන විදිහට ටේලර් මේක් කරන සමහර ඒවා ඇඩ් කරගන්න සමහර ඒවා ගලවන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් කරගන්න පුළුවන්. ඒක කරගන්න. අදයි හෙටයි එනවා. අවම වශයෙන් රක්ෂණය නොගත්තත් එහෙම අවදානම් තිබෙන බව ඔබ දැනගන්න ඒක ඔබට පුදුම වටිනවා ඉදිරි කාලේදී. ඒකත් එක්ක මතක් කරන්නම් මේ ඔබ දන්නවද මේ අලුතෙන් අපි දැන් ඔය ඩේවිඩ් පීරිස් එක ගෙනන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 wheel එකේ ඒකේ ගියර් නෑ කියලා කවුරු කිව්වද ඔබට? ඒකේ ගියර් නෑ අනිවාර්යෙන් ගියර් නෑ. ඒක මෙහෙම යනකොට මාරම වැඩේ දෙන මට නම් දෙන මාරම මැජිකල් කැල්ල තමයි මේක යනවා සද්දයක් නෑ. යාන්තම් පොඩි මෝටර් එකක මෝටර් වියරින්ග් සද්දයක් පොඩි එකක් ආවට එනවා. ඒ මෝටර්ස් වැඩ කරන සද්දේ. බැටරිය චාර්ජ් වෙනවා. බැටරිය මෝටර්ස් වල පවර් එක දුන්නා. දැන් මෝටර්ස් වලින් දුවන්නේ. එන්ජිමක් දුවන්නේ නැහැ. කම්බක්ෂන් එන්ජින් එකක් නැහැ. ගිනිපත් වෙලා උඩට පල්ලයට පිස්ටන් දුවන රේ මේ EFI තාක්ෂණයේ වැඩ කරන මේ ඔක්කොම නැහැ. තියෙන්නේ බැටරියක් සහ මෝටරයක්. ගියර් මාරු කරන්න එහෙම නෑ. අර ඇක්සලේටර් එක අරවන් ඉන්න යනවා යෑමනක්. මේක 2021 ඉඳලා ලංකාවේ හැම ටෙරියන් එකකම දුවලා ට්‍රයි කරලා බර දාලා ලංකාවේ ඕන කන්දක අදින්න පුළුවන් කියලා ඩේවිඩ් පීරිස් සමාගම ඔප්පු කරගත්තා මේ වාහනේ. මේ වාහනේ ලස්සනයි, මේ වාහනේ හැඩයි, මේ වාහනේ කාර්යක්ෂමයි. එක චාර්ජ් එකකින් කිලෝමීටර් 150ක් දුවනෝ. පැය කීපයක් ඇතුළත චාර්ජ් කරන් ගන්න පුළුවන් මේ ගෙදර ෆෝන් චාර්ජ් කරන සොකට් එක අවුට්ලට් එකට ගහලා. එක චාර්ජින් කිලෝමීටර් 150ක් දුවනෝනේ. 150 යෝ 150ක් දුවනෝ. කැට තියලාගෙන දුවන 150. ඒව බලලා ඔබට කියන්නේ. නැත්නම් 150ක් දුවනවද කියලා චුට්ටක් බලන්න දුවලා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක දුවනෝ. ළඟම තියෙන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ෂෝරූම් එකට ගිහිල්ලා ඔබ 3 wheel එකක් ගන්න හිටන රුපියල් 3ක් විතර වගේ තමයි කිලෝමීටරකට වියදම. රුපියල් 3ක්. බැලෙන් අහිතන ඔබට හයර් එකක් දෙනවා කිලෝමීටර් 50 විතර එකක්. ඔබේ වියදම නිකන් කියන්න බෑ. යන්න 50 එන්න 50 100යි කියන්නකෝ. රුපියල් 3යි කිලෝමීටර් 100යි. රුපියල් 300යි. ඔබ කිලෝමීටර 50කට මේ හයර් එකක් දුවන කීයද? 300ට දුවන්නේ. කිලෝමීටර 50ක හයර් එකක් ඔබ 300ද කියන්නකෝ දුවන්නේ. කියා ගන්න. අන්න වැඩේ. එහෙම තමයි බිස්නස් ගැන හිතන්න ඕනේ. මේක නියම වැඩක්. ඉස්සර නම් වේටින් ලිස්ට් එකේ ඉන්න උනා. දැන් නම් ටිකක් හොඳ ස්ටොක් එකක් ගෙනහලා තියෙනවා. දැන් ගිහිල්ලා මේ අනේ කවදද ගෙනත් දෙන්නේ කියලා මම දාම කෝල් කර කර අහන්න ඕනේ. ගිහිල්ලා එහෙම්මම බාන්න ගෙදර අරන් එන්න තමයි තියෙන්නේ. ඔබට තියෙනවා බජාජ් වීගෝ 3 wheel එක ගෙන එහෙම ගේන්න පුළුවන්. අපි මේ දවස්වල කතා කරන බයික් එකක් ගැනත් කතා කරනවා. ඒ තමයි බජාජ් පල්ස N160. මේ N160 එක විතරක් නෙමෙයි තමයි පල්ස රේන්ජ් එකේ තව බයික්ස් කීපයක් තියෙනවා. ජනප්‍රියම එක තමයි මේ 160cc CC160 එන්ජිමක් එන පල්ස N160. මේක N160 කියලා කිව්වට මේක ඇත්තටම CC ගාන 164 ගානක් වගේ එන්ජින් එකක් මේකේනවා. බලන්නකෝ මේ බයික් එකේ ලස්සන. අර බොඩි ස්කල්ප්චර්ස් තියෙනවනේ මේ ලස්සනට එක එක ආවරණ දාලා වහලා හැම තැනම වහලා නැහනේ. මම මේ කියන්නේ මේක ඩිසයින් එක ගැන. මේ බයික් එක කොල්ලෝ කැමතිම උනේ ඇයි දන්නවද? මේකේ තියෙන කිසිම වෙනස් අර ස්පෝර්ට්ස් බයික්ස් තියෙනවනේ. රියල් ස්පෝර්ට්ස් බයික්ස් නේ ඒවා මිලියන ගණන් වෙනවනේ. මිලියන ගණන් මිලියන 4-5 ලෙවල් එකට යන්නේ ඒවා. මේ මිලියනයක් වෙන්නේ නැහැ 160. ඊට වඩා අඩුයි. නමුත් අර ස්පෝර්ට්ස් බයික් එකක පෙනුම සම්බන්ධව ඔබට කියන්න මතක් වෙන හැම එකම මේ බයික් එකට දීලා තියෙනවා. මං කිව්වේ අර බොඩි කිට්ස් වලින් හැම තැනම කව කරලා නැහැ. හරිම නිකන් හෙන රොබොටික් පෙනුමක් මට නම් ඒක තියෙන්නේ. සමහර කොටස් එක්ස්පෝස් කරලා තියෙනවා. පේනවා ඒවා. ඒව වහලා නැහැ. ඉංජිමේ සමහර තැන් පේන්න තියලා තියෙනවා. ඒකෙන් එන්නේ වෙන ටච් එකක්. බයික් එක නවත්තලා තියද්දිත් නිකන් යන මූඩ් එකක් තමයි බයික් එකට තියෙන්නේ. ඒක අර ලස්සන අර වුල්ෆ් ෆයිස් වගේ ඇවිල්ලා තියෙන ඩේ ටයිම් රනින් ලයිට් සෙට් එක LED. ඒකෙන් දවාලෙත් බයික් එක ටක් ගාලා හයිලයිට් වෙනවා. බයික් එකක් පාරේ යනකොට හයිලයිට් වෙන එක මාර වැදගත්. මොකද බයික් එක රෝද දෙකේ වාහනේනේ. මේක ආරක්ෂාව සම්බන්ධයෙන් ඒගොල්ලෝ සෑහෙන ලොකු වැඩක් කරලා තියෙනවා. මේකට ඇවිල්ලා තියෙනවා මේ ඩුවල් චැනල් ABS සිස්ටම් එකක්. ඩුවල් චැනල් ABS සිස්ටම් එකක්. ඊළඟට ස්ලිපර් ක්ලච් එකක්. සාමාන්‍යයෙන් ඩුවල් චැනල් ABS සිස්ටම් එකක් මේ රේන්ජ් එකේ බයික් එකකට ලේසියෙන් දෙන්නේ නැහැ. නමුත් බජාජ් පල්සර් N160 එකට ඒ සිකියුරිටි ෆීචර් එකත් ඒ සේෆ්ටි ෆීචර් එකත් දීලා තියෙනවා. මොකද කියන්නේ? ඔබ ස්ටයිල් එක නම් හොය හොය හිටියේ, දැන් මේක ඇවිල්ලා තියෙනවා. පල්සර් N160, පල්සර් N160 ප්‍රීමියම්. ගිහින් බලන්න ෂෝරූම් එකට ඔබ කොයි එකටද කැමති කියලා. 9:03

0: රන් පවමකට ඉහළ අත්තිකාරම. අමතන්න බිඳුව එකයි පහයි අටසි අසුවයි හාරසිය. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න ස්වර්ණමහල් මහනුවර සාමාත්‍ර ශාඛාවන් වෙතින් ජූලි මාස 24 25 සහ 26 වන දිනයන්ෙදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග බියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, කැනෝන්, බ්‍රදර්, එප්සන්, සිරොක්ස් ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ ප්‍රින්ටර් සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මමතන්න 077713121 ඇස්ටා ටෝනර් ප්‍රින්ට් ස්මාර්ට් සේව් මෝ.
6: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පත්. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න, පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
8: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: Big big dinumai bonanza bonanza.
11: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort dunker. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
12: මතකද මතකද මතකද මතකද සිංහ big bonanza.
13: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. ද පැලස් ගම්පහ, අවසාන නිවාස 25, මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0716666222. ප්‍රයිම් රෙසිඩෙන්සිස්
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
16: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
17: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
18: සියත දිවයින පුරා
19: දසන 9 විනාඩි 8යි.
18: වේලාව ඔබ වෙත ගෙනාවේ.
19: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: කතා ටොප් ස්ටෝරි.
1: මේ මස අග ඉන්ධන මිල නොවෙනස් වන ලකුණු. බොරතල් බැරලයක මිල තවදුරටත් සේග්‍රහෙන් ඉහළ ගියහොත් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නැත්ති කුමාර සඳහන් කළේ ඉදිරි දින 6ක කාලය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන බවයි. බොරතෙල් මිල ඉහළ නොගියහොත් දැනට පවතින මිල ගණන් මට්ටමෙහිම තවදුරටත් ඉන්ධන ලබා දිය හැකි බවයි ඔහු සඳහන් කළේ. ඉන්ධන මිල සහනයක් ලබා දීමේ හැකියාවක් නොමැති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නැත්ති කුමාර පැවසුවා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල මේ වන විට සටහන් වැත්තේ ඇමරිකානු ඩොලර් 92.07ක් ලෙසයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 Siyata Dev

අර මේ කැපුවත් දෙනුම් කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම් දැන් ඒක ඔබ දන්නවා මොකද්ද මේ කියන්නේ කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම් දන්න අය දන්නවනේ නොදන්න අයටයි කියන්නේ රැවුල කපන එක ගැනයි ලයිටර් පත්තු කරන එක ගැනයි මේ අපි කියන්නේ ලයිටර් ගැන පොඩි දෙයක් කියන්න ඕනේ අනිතක බිග් ගැන දෙයක් කියන්න ඕනේ බික් බික් කියන්නේ අපිට මේ අපේ වගේනේ ගොඩක් අය හිතන් ඉන්න බික් කියන්නේ මේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකන් ප්‍රොඩක්ෂන් එකක් එහෙම හැංගීමක ඉන්නවා මොකද ඒක ඒ තරම් ෆැමිලි අපිට අපි දන්න කාලේ අපේ තාත්තලා එහෙමත් අර මතකද පොඩි තැඹිලි පාට ක්ලිප් එකක් තියෙන පොඩි රේසර් එකකින් රැවුල කැපුවා ඊට පස්සේ එක එක විදිහේ රේසර්ස් අඳුනලා දුන්නා ඇත්තටම මිනිස්සුන්ට ලොකු ගාණක් වේදම් කරගන්නේ නැතුව ගෙදර ඉඳන්ම රැවුල කපා ගන්න පුළුවන් අවස්ථාව හම්බ වුණෙත් බික් වලින් disposable racer රඳුනලා දුන්නට පස්සේ පාවිච්චි කළ කර ඉවත දැමිය හැකි racer disposable ප්‍රංශයේ තමයි අදටත් මේ racer එකේ හෙඩ් එක හදන්නේ racer හෙඩ් එක තමයි තියෙන වටිනාම කෑල්ල විශේෂයෙන්ම තනි blade එකක් තියනවට වඩා blade දෙකක් blade තුනක් යනකොට ඒ blade දෙකක් තුනක් අතර තියෙන පරතරය maintain කරන එක මේක හම්මට තියලා මෙහෙම කපන අදිනකොට මූණ කැපෙන්නේ නැතුව රැවුල කැප විතරක් කැපෙන එක. ඒක ඔබට කිසිදාක හිතිලා නෑ නේද ඒක මාර වැඩක් කියලා. නිකන් පිහිතල දෙක තුනක් තියලා ඇදලා බලන්නකො කොහොමද කියලා. කොහොමද කියලා බලන්නකො නිකන් හිතන්නකො බලන්න. අන්න එතකොට ඔබට තේරෙනවා මේක පිටිපස්ස තියෙන තාක්ෂණයේ හිතන තරම් සෙල්ලමක් නෙවෙයි කියලා. ඒකයි තාමත් මේක ප්‍රංශයේ හදන හෙඩ් එක මිට තමයි මෙහෙ දෙසෙම්බල් කරන්නේ. එතකොට ලයිටර් එකක් ගත්තොත් එහෙම දැන් පත්තු කරන්න තවත් ඕන තරම්ම විකල්ප තියෙනවා නේද? ඉතින් කුරු දින පෙට්ටිත් තියෙනවා. ගොඩක් අය නොදන්න දේ තමයි ලයිටරයක් පාවිච්චි කරලා මේ එක එක පත්තු කරගන්න එක ඉකොනොමිකල් කියලා. හුඟක් අය එහෙම නැහැ කියලා තමයි හිතන්නේ. නමුත් ඒක තමයි අත කතාව. ලයිටර එකක් පාවිච්චි කරලා ඔය පත්තු කරන ඕන එකක් ඒක ඉකොනොමිකල්. ඒකේ වියදම අඩුයි. ඒකත් නිකන් දැනුම් පොදට එකතු කරගන්න ඉතින් කවුරු හරි ඉන්න තැනක ඉතින් ඔය නිකන් පත්තු කරනකොට මේ දන්නවද මෙහෙම එකක් තියෙනවා මේ ලයිටරේ කියලා එහෙම කියන්න පුළුවන්. ඒක නෙමෙයි අපේ කතාව. අපේ කතාව වෙන එකක් නේ. අපේ කතාව කැපුවක් දිනුම් පත්තු කරක් දිනුම් ඔය රේසර් එකෙත් ඔබට හම්බ වෙනවා ලයිටර් එකෙත් ඔබට හම්බ වෙනවා ගහලා තියෙන ස්ටිකර්ස් වල සහ ඒ තියෙන ඔය පැකේජින් මටීරියල් වල එස්කෝඩ් කියලා එකක්. ඔන්න ඔය එස්කෝඩ් එකෙන් ඔබට ගන්න පුළුවන් නියම වැඩක් සතිනිකර සැරයක් මෝටර්සයිකල් එකක් දිනා ගන්න මේක ඇත්තටම ස්කූටර් එකක් සහ දවස ගානේ ස්මාර්ට් ෆෝන් දිනා ගන්න චාන්ස් එකක් ඔබට දීලා තියෙනවා ඔබ කරන්න ඕනේ ලයිටර් එස්කෝඩ් එක හරි එහෙම නැත්නම් බික් රේසර් එකක බික් රේසර්ස් ගණනාවක් තියෙනවානේ බික් 3 කියලා තියෙනවානේ බික් ඊසි 2 කියලා බික් ට්වින් ලේඩි ඒ තමයි කැටගරි එකේ ලොක්කම ලෙවල් එකේ ප්ලේ කරන එක්කෙනෙක් බික් ට්වින් ලේඩි එස්කෝඩ් එක අරගෙන මෙන්න මේ විදිහට SMS එකක් දාන්න බික් හිස්තනක් එස්කෝඩ් එක S අකුර දාලා ඒ කෝඩ් එක දෙනවා එස්කෝඩ් එක හිස්තනක් ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඒ ප්‍රමාණවත් 23:43 තමයි ඔබ SMS එක යවන්න ඕනේ. 23:43. එතකොට තමයි සතිපතා මෝටර්සයිකල් ස්කූටර් ජයග්‍රාහකයෝ සහ දවස ගානේ ස්මාර්ට් ෆෝන් ජයග්‍රාහකයෝ බිහි කරනවා. ඒකවල දිගන 100ක් තකෝ වේද හදනවා මේ ස්මාර්ට් ෆෝන් ජයග්‍රාහකයෝ තමයි ප්ලෑන් එක. රයිට්. එනිසා මේ රේසර් එකක් ගන්නකොට එහෙම එකකුත් බික් රේසර් එකක් ගන්නකොට තියනවා කියලා ඔබ පොඩ්ඩක් මතකේ තියාගන්න. අපි දැන් ඊයේ කතා කරානේ ආයෙත් අපි කතා කරා කලර් අප් ගැන අපි කියුවානේ කලර් අප් ගැන කිව්වා අපි ඒක හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා කිව්වා ඩියුරබිලිටි ගැනයි අපි මේ කතා කරන්නේ කල් පැවැත්ම ගැන සල්ලි ටික නාස්ති කරගන්න එපා ලීවල ප්‍රශ්න තියෙන බව දැන ඒ පඬිත කමම ඔබට ඕනම් කරන්න පුළුවන් ඔබ ගහක් කපන්නේ නැහැ කියලා තීරණය කරන ගත්තේ තේ මාරයි ඒක හැමෝම එහෙම හිතන්නේ නැහැ සමහර මිනිසුන් දෙම ගහකුල සතා සීපාව ගැන එහෙම ලොකු ගානකුත් නෑ මෙයා. එහෙම ඔබ හිතන්න එපා ඔබට ගහකුල සතා සීපාව ගැන ඔබට යම්කිසි හැඟීමක් ඒක මොකද්ද එක්ස්ප්ලেইন කරගන්න බැරි ඒවා මිනිස්සු නොවුනට ඒවට අපේ භාෂාව කතා කරන්න බැරි වුණාට ඔබට ඒ පිළිබඳව යම්කිසි හැඟීමක් තියෙනවා. පරිසරය දැකපුවහම ඒක තියෙන පාට දැකපුවහම ඒක තියෙන ලස්සන ඒක තියෙන සුන්දරකම දැක්කහම ඔබට වචන වලින් විස්තර කරගන්න බැරි හැඟීමක් ඔබේ හිතට එනවා නම් විශ්වාස කරන්න ඒක කොමන් හැඟීමක් නෙවෙයි. ඒ ඒ ඒ සොඳුරු හැඟීම ඔබ හිතන්න එපා නිකන් සාමාන්‍ය පොදුවේ හැම මිනිහෙකුටම තියෙනවා කියලා එහෙම නැහැ.
එමනේ. අනුකම්පාව කියන එකත් දයාව කියන එකත් හැම මිනිහගේ හිතේ නෑන. පරිසරය ගැන හැම ඒ තරම්වත් හිතේ නෑ සමහර මිනිස්සුන්ගේ. පරිසරය කියලා පරිසරයම පරිසරයනේ. ඕ ඉතින් මොකක්ද අපිට කරන්න කියන්නේ? පරිසරය තියෙනවා තමයි, මොකක්ද අපිට කරන්න? එහෙම ඉතන මිනිස්සු අතරේ ඔබට පරිසරය ගැන හැඟීමක් තියෙනවා නම්, ගහකට අත තියෙනක ගහක අත්තක් කපන එකටත් ඔබට පපුරු දෙන ගතියක් තියෙනවා නම්, චරිතයක් ඈ ආය නියම චරිතයක්. ඉතින් එහෙමත් තියෙනවා මේ. ඉතින් ඔබ ගහක් නොකපා ස්ට්‍රිප් සීලිමක් ගහන්නේ කොහොමද කියලා දැන් අපිට කියන්න තියෙනවා. ඉස්සර නම් ස්ට්‍රිප් සීලිම කියන්නේ කෙලින්ම ගස් තමයි. කොයිතින් තේක බුරුත නැදුන් අහුවෙන ඕන එකක් කපලා ගහනවා. ඕන එකක් කපලා ගහනවා. ඉතින් පොඩි නාස්තියක් නෙමේ වෙන්නේ ඒකද ඈ. ඒ පොඩි ලෑලි කෑල්ල කෙලින්ම කරලා ගන්න ඔබ හිතන්න අර සද්දන්ත ගස් කීයක් බිම පෙරලන්න ඕනද කියලා හිතන්නක මේ හීනි ලෑලි කෑල්ලක් ඉරලා ගන්න. ස්ට්‍රිප් සීලිමක් ගහන්න ඕන කරන ලෑලි වලට ගස් කීයක් ඉවර කරන්න ඕනද? අවුරුදු කීයක් පරණ ගස්ත මේ පෙරලා ගන්න කියන්නකෝ. නිකන් හිතන්නේ

ප්‍රමාණයට මටීරියල් දා අවශ්‍යම විදිහට ඝනකම තියාගෙන එහෙමයි හදන්නේ. අර විශාල ගහක් කපලා ලී කෑලි දෙයක් කිරලා ඉතුරු ටික විසි කරනවා වගේ අපරාධයක් මෙතනදී වෙන්නේ නැහැ කියලත් ඔබ මතක තියාගන්න ඕනේ. ඒක ඔබට හිතර සහනයක් අරගෙන එන කාරණාවක් නම්. ඊළඟට නිතර ෆෝන් එක බිම වැටෙන ක්ලම්සි පොරවල්ල ඉන්නවා මං වගේ. මට තිරුගම් ෆෝන් එක ගැන සත පහ කල්පනාවක් නැතුව යනවා. මම මේකට ඉඳගෙන තියෙනවා. මේක ඔඩොක්කේ තියෙන අන්නන් තමම වාහනේ බැහැලා තියෙනවා. පාරේ වැටෙනවා. ඒ කියන්නේ පුදුම වැඩක් ඒක. දැන් උන්දර ඉතින් නෑ. දැන් වට්ටන්නේ නෑ මේක මේම. මේ වට්ටන්නේ නෑ. මේ යන්නේ නැගිටිනවා. සිහි නෑනේ ඉතින්. තියෙනවා අපිට සිහි නෑ කියන සින්ඩ්‍රෝම් එක හැම වෙලාවෙම තියෙනක. සිහි නෑ. බහිනකොට අපිට කලින් ෆෝන් එක බහිනවා වාහනේ. අපිට කලින් බහිනවා. ගොක් වෙලාවට බහින්නේ මූණ පල්ලයට ඉන්න තමයි බහින්නේ. ඉතින් බලනවා ඉතින් අම්මෝ. ඒ වෙලාවට තමයි පපුව රිදින්න එව ගන්න මේවා පැලිලාද ඉරිතලලාද. මොකද මේ ෆෝන් එකට මේ මගේ මේ දැන් මේකට මම ටෙම්පර් ග්ලාස් හදන ගැලව් එක දැන් මේක නම් ඔන ෆෝන් යන්නේ නෙමෙයි මේක නිකන් ගන් මේ කොයිලා හරි මේකට ලැබෙනවා ඉතින් කොයිලා හරි දරුවා ලැබෙනවා අනිවාර්යෙන් ලැබෙනවා ඔබ ගාව තියෙනවනම් ඔන X9D ෆෝන් එකක් ඒක වොරි එකක්වත් නැහැ අපිට වොරිස් වැඩි නේද එහෙම වෙයිද මෙහෙම වෙයිද අරම වෙයිද කියලා කොච්චර වොරිස් තියෙනවද හිතන්නකෝ ෆෝන් එකට මෙහෙම වෙයිද අරම වෙයිද ඒකත් ඒගොල්ලටම වැටෙනවා how many worries have you to handle per day කොච්චර worries handle කරනවද මොන තරම් අපි දේවල් කල්පනා කරන එහෙම වෙයිද අරම වෙයිද ඉතින් ඒකට දැන් ෆෝන් එකත් ඔබේ තියෙනවනම් ඒකත් ඔබට වදයක් නම් ඔබ යන්න සිංගර් එකට ගිහිල්ලා ගන්න ඔන X9D ෆෝන් එක මේක ඔන X9C ෆෝන් එකේ සක්සෙසර් ඒ කියන්නේ ඒකට පස්සේ අඳුනලා දීපු මොඩල් එක තමයි ඔන X9D කියලා. මේක මීටර් දෙකක් උඩින් ඉඳලා වැටුනොත් කැඩෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ අපි නෙමෙයි ගැන කම්පැනියෙන් කියන්නේ. මේක 8000 mAh plus බැටරියක් තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකක් තමලට තුනක් ඔබට ඉතින් කෝල් එන ප්‍රමාණයන එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හදිසියෙ චාර්ජරේ අමතකුනොත් කොහෙරි ගියලා බය වෙන්න එපා. අර පිරිමස් පාවිච්චි කරන්න ෆෝන් එක දවස් දෙකක් අල්ලලා ඉන්නවා. අවශ්‍යම කෝල් එක බලලා ගන්න පුළුවන්. අනිත් ඒවා හලන්න පුළුවන්. ස්ටෑන්ඩ් බයි ෆෝන් එකේ වැඩේ තියෙන එක ඉතාම වැදගත්. හිතන්න කොහරි කැලෑවක ට්‍රිප් එකක් යනවා. සිග්නල් තියෙනවා. නමුත් චාර්ජර් ගෙනියන්නේ නැහැ. මොකක්ද කරන්නේ? පවර් බැංක් එක අමතක වෙනවා. නැත්තම් ඔබේ චාර්ජර් වයර් එක අමතක වෙනවා. පවර් බැංක් එකක් තියෙනවා, ෆෝන් එකක් තියෙනවා, චාර්ජර් වයර් එක නැහැ. එතකොට මොකද කරන්නේ? මේ වගේ ෆෝන් එකක් තිබුණොත් එහෙම දවස් දෙකක් අල්ලලා හිටිනවා. දවස් දෙකක්. ඒක මට නම් මාර වටින දෙයක් ෆෝන් එකක බැටරි තියෙනවා කියන එක. නැත්තම් හැමදාම මේක චාර්ජ් කරන්න ගියාම පාන වැඩක් හරි පොඩි වැඩක් තමයි. ඊළඟට කරදර වැඩක් නේ ෆෝන් එකක් හැමතිස්සම චාර්ජ් කරන්න සිද්ධ වෙන එක. එතකොට දැන් අර පැල්වත්ත බටර් එහෙම ගත්තද? එහෙම ගන්න නැද්ද එහෙම නිකන් අපි කිව්වට ඕගොල්ලෝ කොට අපි එහෙම බටර් ගන්නෑ. එහෙමනම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබ ගණන් වැඩි නිසා බටර් වෙනුවට මාගරින් ලයින් එකට මාරු වෙච්ච කෙනෙක් නම් මම ඔබට දෙයක් කියන්නම්. ඔබට ඇත්තටම බටර් කන්න පුළුවන්. පැල්වත්ත බටර් එක ඔබට කන්න පුළුවන් ගානකට මාකට් එකේ තියෙන්නේ. බටර් ඉතින් බටර්ම තමයි ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒක බයනතෝ ගන්න. එතකොට ඉතින් බටර් දාලා හදන කෑම දැන් බටර් බෝංචි එහෙම සිරාම කෑමක් බටර් බෝංචි. හරිද? එතරම් බටර් කරලා එහෙම හදන්න පුළුවන් අර මේක තැටිය දාලා බටර් වලින් සෝට් කරලා එහෙම හදලා මෙච්චක් ගහලා ගත්තාම සුදුරුන් ටිකුත් කපලා කරලා දාලා ආය ගින්දර ඊට පස්සේ තව එකක් තමයි බටර් දාලා බිත්තර බදින එක. මේක කරලා බලන්න ඉතින්. පොල්තෙල් ලාත් කරන්න පුළුවන්. බටර් දාලා වැද්දාම නිකන් ඒකේ පොඩි බටර් වලින් තෙල් ටික හදාගෙන එහෙම කරපම මේක පොඩි ගතියක් තියෙනවා. ඒ වගේ ගොඩාක් ඒවා කරන්න පුළුවන්. බටර් ගණන් හින්දා අතෑරියනම් මම ඔබට කියන්නේ පැල්ලත්ත බටර් එක ගන්න. එහෙම දත ගලවල නැහැ. ඒ බටරකින්. මොකද මේක දේශීය නිෂ්පාදනයක්. මුකුත් එහෙම මෙහෙන් ගේන්න ඕනේ නැහැ. ලංකාවේ ඉන්න කිරිගොවියන්ගේ කිරි ටික එකතු කරලා කරන වැඩේ. ඒක කිරිගොවියත් ගොඩ ගිහිල්ලා ඒ කම්පැනියත් ගොඩ ගිහිල්ලා පාරිභෝගිකයත් ගොඩ ගිහිල්ලා තමයි තියෙන්නේ. පැල්වත්ත බටර්. මතකනේ. ඒක පාරක් ට්‍රයි කරලා බලන්න ඉතින්. ඔබට සෙට් නම් ඔබ දිගටම ගනි. 9:25

මට හිතන තව ටික කාලයක් යනකොට සංකා ආදිත්‍ය වෙලා ආදිත්‍ය සංකා වෙලා මොකක් කර ලොකු ඉන්න මොකක් ලොකු ඉන්න මැසේජ් දැන් වෙනවා. දැන් මට හිතන ආදිත්‍ය සින්දු කියන ආදිත්‍ය නාරායන සින්දු කියන සිංහලය සංකට වැඩිය හොඳද? සංක පුතා මාර ලොකු ප්‍රශ්නයක් වෙන තියෙන බොරු කියන්න ඕනේ නෑ. හැබැයි ඉතින් මේ දවස්වල දාපු සින්දු මාල් ලස්සනයි. කොහේ හරි ඉඳලා අහන් ඉන්නවනම් තම්ස් අප් එකක්වත් දැම්මනම් තමයි හොඳ. නැත්තම් ගාන්න නෑ සින්දු. ඒක නෙමෙයි. ලයිට් බිල තාම වැඩිද? ඔන්න දැන් මේ කනිජ දල නීතිගත සංස්ථාව කියන දැන් ආයිත් පාරක් අපිට මේ යන විදිහට නිරීක්ෂණය කරමින් ඉන්නේ අපි. නිරීක්ෂණය කරමින් ඉන්නේ නේ. නිරීක්ෂණය කරමින් ඉන්නවා කියන්නේ එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි නේද? මෙද පෙරදිග මේ තත්ත්වය අපි තාම ලඟ තාම සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ වචන ඇහෙනකොට අපි දන්නවා අනිවාර්යෙන්ම ඩීසල් පෙට්‍රල් වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පින්වතුනි. ඊට පස්සේ ඩීසල් පෙට්‍රල් මිල වැඩි වුණා කියලා කියන්නේ අර ගල් ලඟුරු කතාවට මොකද උනේ කියලා දැන් කවුරුවත් දන්නේ නැහැ. සාත්‍ය අද්දෙකුත් නැහැනේ. කවන්නේ නැති. ලයිට් බිලටත් ඒක කොහේ හරි තැනකින් වක්කරි අවස්ථා සම්බන්ධයක් නැතුවයි නේද? එහෙම තියනවා නේ. ඉතින් ලයිට් බිල ඉතුරු කරගන්න ඔබ ගාව මොනවද තියෙන ක්‍රම? ඔබට ඕන වෙලාවක ඉන්න ආණ්ඩුවකට හරි තියෙන පද්ධතියට හරි සිස්ටම් එකකට හරි සිස්ටම් චේන්ජ් එකකට හරි ඔබට කුන්නු පල්ලු යන්න බැන බැන ඉන්නත් පුළුවන්. ඒකත් එක ක්‍රමයක් තමයි ජීවත් වෙන. බැන බැන එහෙම කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය තියෙනවා. ඉතින් ඕන එකක් කරන්න පුළුවන්. ඇත්තටම කෑ ගැහුවා කියලා දෙන ලොකු වෙනසක් වෙන්නේ නැහැ නේද? එහෙම එහෙම එහෙමනේ. එහෙම නිකන් කෑ ගැහුවා ආනේ මිනිස්සු කෑ ගහනවා මොනවා හරි කරන්න ඕනේ. එහෙම කලබලෙන්නේ නැහැ කාටවත්. ඉතින් ඔබ ලයිට් නියවනවා ඇති. අමාරුවෙන් ලයිට් අරගෙන නේද මේ ලෑම්ප් ෂේඩ් වලට වියදම් කරලා වෝල් ලෑම්ප්ස් දාලා ඒවා ඉතින් ලාභද? ලාභද? මන් ලාභ නම් නැහැ නේ. හෙන්නට වියදම් කරලා ලස්සන ඒවා දාලා ලයිට් එක ඕෆ් කරලා තියෙනවා. හිතන්නකෝ අපිට වෙච්චද? සමහර අය නම් හිතනවා නෑ නෑ LED දාලා එක පාවිච්චි කරන එහෙමත් තියෙනවා. තව මොනවද ඔබට කරන්න පුළුවන්? ඔබ දන්නවද ගෙදරක බැරි වෙලා හරි වැරදුනොත් ෆ්‍රිජ් එක මම කියන්නේ ෆ්‍රිජ් එක කියන එක වැරදුනොත් අන්න කල්ප්‍රිට් ඔබේ විදුලිය කන. මොකද ෆ්‍රිජ් එක මුළු සේරම ඕෆ් කරත් ෆ්‍රිජ් එක ඕෆ් කරන්නේ නැහැ කවුරුවත්. ෆ්‍රිජ් එක කවදා හරි ෆ්‍රිජ් එකේ පණ යනකම්ම ෆ්‍රිජ් එක වැඩ. ඉතින් ඒක විදුලිය කන ජාතිය භාණ්ඩයක් නම් බලාගෙන ගියාම ඔබ ලයිට් බිල ඔච්චර ගාණක් ගෙවන්නේ ලයිට් වලද නෑ ඔබ ෆ්‍රිජ් එකටයි ගෙවන්නේ. සිංගරගෙන් අලුතෙන් අඳුනලා දීපු ලීටර් 276ක ඩබල් ඩෝ ෆ්‍රිජ් එක අවුරුදු 20ක වොරන්ටියක් කොම්ප්‍රෙසර් එකට දෙන R600A ලෝකේ තියෙන හොඳම පරිසර හිතකාමී සහ කාර්යක්ෂමතාවයෙන් වැඩිම ගෑස් එක පාවිච්චි කරන රෙෆ්‍රිජරේටර් එක මේ රුපියල් 5000 ගාණක් ගෙවලා ගෙදර අරන් යන්න පුළුවන්. 50%ක් විදුලිය උත්තර කරන ඉන්වර්ටර් එකක් තියෙන ඉන්වර්ටර්. ඒක ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක්. 50%කින් ෆ්‍රිජ් එකකට යන සාමාන්‍යයෙන් යන විදුලිය ඉතුරු කරන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. කැමති නම් ගන්න. මගේ අපේ ගෙදර තියෙන ඒ ජාතිය එක. මටේ තීරණය ගැන සතුටුයි දැන්. ඒක තියෙදි තමයි ඇත්තටම ගත්තේ. ඇත්තටම තිබින එක. ඒක ලයිට් කනවා ඇත්තටම තිබිච්ච එක. මං කල්පනා කරා නෑ. ඒක ඕෆ් කළා දාලා මේක අරගෙන පාවිච්චි කරත් කමක් නෑ. මොකද ලොง රන් එකේදී මට අර කලින් ෆ්‍රිජ් එක අතෑරිය එකේ වාසිය අනිවාර්යෙන් එනවා. සමහර ඒවා තියෙන මේ වගේ දීර්ඝකාලීන තීරණ ගන්න සමහර හැමෝම හැමිටතර ලොකුට හිතන්නේ නෑ. හැබැයි ඔබට හිතෙනවා නම් ගණන් ටික හදලා බලන්න. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකට යන කරන්ට් එකෙන් 50%යි මේ ෆ්‍රිජ් එකට යන්නේ. ඒක ඉතුරුයි. අනෙත් එක ගෙවාගෙන යන්න ගන්නේ. ඔබ දන්නවා සිංගරකින් ගෙවාගෙන ගන්න පුළුවන්. කියලා කතා කරන්න විතරයි තියෙන්නේ ගෙවාගෙන යන්න දෙනවා. ඒකට ක්‍රෙඩිට් කාඩ්යක් තියෙන්න ඕනේ නැහැ ඒ වැඩේට. ගෙවාගෙන යන්නේ කතාව වෙනම එකක්. ඒ ක්‍රෙඩිට් කාඩ් වලට සම්බන්ධ ගන්න නෙමෙයි. ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් ඒවත් තියෙනවා ක්‍රම. එහෙම අරගෙන ගෙවන්න. ඔබ කවදාවත් මේ පසුතැවෙන්නේ නැති තීරණයක් වෙයි කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒ ෆ්‍රිජ් එක ගන්න පුළුවන් නම් ඒ තමයි අලුත්ම ෆ්‍රිජ් එක සිංගරකේ තියෙන. නිකන් ඔය වෙන මොනවා හරි ගන්න ගිය වෙලාවකට ගිහිල්ලා අහලා බලන්න ඒක පාටට කැමතිද ඒක හැඩයට කැමතිද. ෆ්‍රිජ් 4S තමයි. නමුත් ඉතින් 4S උනත්
ඒ පොඩි පොඩි හැඩකත් හැඩතලවල අමුතු අමුතු පොඩි පොඩි ඩිසයින් එහෙම වෙලා තියෙනවා බලන්න කියලා කැමතියිද කියලා. ඒගොල්ලන් අහන මොකද්ද ඔයගොල්ලන් 50% විදුර ඉතුරු කරන ඉන්වර්ටර් ෆ්‍රිජ් එක මොකද්ද අලුත් එක කියලා පෙන්වන්න කියන්නේ. එහෙන් බලා ගන්න. ඊට පස්සේ තමයි මේ බයික් X55 කියන SUV එක. දැන් අපි ඒක ගැනයි දල්ලටම කතා කරලා තියෙන්නේ. දැන් නම් පුතා මේක නිකන් ගන්න මූඩ් එකේ තමයි ඔබ ඉන්න ඕනේ. මේක වාහනේ වාහන කළුත් එකක් ගන්න හිතගෙන හිත හිටියානම් ලංකාවේ මාකට් එකට අලුතෙන් SUV වර්ගයේ වාහන ගොඩක් ආවා. මට නම් ඒ හැම වාහනයක්ම සෙට් නැහැ. ඔබටත් එහෙම ඇති. අපි SUV එකක් කියවම කොච්චර උනත් අපේ තියෙන ඇහි තියෙන පොඩි බලාපොරොත්තු වෙන පොඩි මොකද්දෝ හැඩයක් තියෙනවා. ඒක එක එක්කෙනාට පොඩි පොඩි වෙනස්කම් එක්ක ඇති. නමුත් බේසික් හැඩ එකයි. SUV ලස්සනයි. කාර් හොඳයි. SUV ලස්සනයි. ඉතින් දැන් අපි බයික් කම්පනිය ගැන අපි කිව්වා. බයික්. එතන බීජින් කම්පනියනේ මේ. බී අකුරෙන් කියන්නේ බීජින් කියන එක කියන්නේ. හරි. ඒ අකුරෙන් කියන්නේ ඔටෝමෝටිව් කියන එක. ඉතින් චීනයේ තියෙන සද්දන්ත ගණයේ කම්පනියක් 1950 ගණන් වල පටන් අරගෙන ඒගොල්ලෝ මාර චේන්ජ් එකක් කරා. ඊට පස්සේ මට මතක විදිහට නිකන් 2020 ගණන් වල විතර වගේ ඒගොල්ලෝ මුළු ලෝකෙටම වාහන අපනයනය කරන්න පටන් ගත්තා. පොඩි කාලයක් ඇතුළත මුළු ලෝකෙම වගේ නිකන් සට්ට පට ගාලා මේගොල්ලෝ අල්ලගත්තා. සෑහෙන රටවල් සංඛ්‍යාව රටවල් 80කට වැඩිය. රටවල් 80කට වඩා වැඩි ගානක අද බයික් වාහන තියෙනවා. ඒ කියන්නේ බීජින් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පනියේ වාහන තියෙනවා. ලංකාවයි ඒගොල්ලෝයි සම්බන්ධ වුණේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් හරහා. ඔටෝමොබයිල් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ඒ තමයි ලංකාවට ගෙන කම්පනියක. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ්. මේක ඩේවිඩ් පීරිස් ගෲප් එකේ සමාජිකයනේ. ඉතින් ඇයි ඒගොල්ලෝ මේ ඇත්තට ලෝකේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් ඩේවිඩ් පීරිස් සමාගමට දුන්නේ ඇයි කියලා මම කල්පනා කරනවා. මේ අපි හිතන්නේ බෑ. වෙන මොනවත් නෙමෙයි. පාරිභෝගිකයෝ ඩේවිඩ් පීරිස් වගේ ආයතනයකට තියලා තියෙන විශ්වාසය පොඩි කාලයක්ද? අවුරුදු කීයක විශ්වාසයක්ද? දෙවෙනි පුරා අලවියෙන් පසු සේවය කියන එක. මේක තමයි අලුත් වාහනයක් ගද්දි මට නම් තියෙන දෙවෙනි ප්‍රශ්නේ. මේක අලුත් වාහනයක්. මේ වාහනේ අපි දන්නේ නැහැ. මොකක් කර දෙයක් වුණත් තමයි කවුද මේක වගේ කියම බාරගන්නේ කියලා. කාගෙන් ඇව ඩේවිඩ් පීරිස් සමාගමෙන් අහන්න දෙයක් නැහැ. පොඩි ජාලයක් දේගොල්ලෝ මේ අවුරුදු ගාන තුල මේ දශක ගණනාව ඇතුළත ක්‍රියේට් කරලා තියෙන්නේ. ලංකාවම ආවරණය වෙනවා. ඒ හැම ආයතනයකම නවීන තාක්ෂණික උපාංග හොඳ පුහුණුවක් තියෙන සේවක පිරිසක් පුහුණු කාර්මික ශිල්පීන් සේවා මධ්‍යස්ථාන ජෙනුවින් අමතර කොටස් ඒ නම ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම හදාගෙනයි තියෙන්නේ. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකටත් කොහොමද කියන්නේ ඒ ලයිම් ලයිට් එක එහෙම නැත්තම් ඒ විශ්වාසය ඒ විදිහටම තියෙනවා. මොකද මේගොල්ලෝ එකම ගෲප් එකේ නිසා. ඉතින් ඔබට මේ අමුතු බජට් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් මිලියන 15කට අඩුවෙන් පර්මිට් හෝල්ඩර් කෙනෙකුට මේ යුරෝපියන් ස්ට්‍රක්චර් එකක් මයි කියලා හිතන එකට හේතු තියෙනවා. මොකද බීජින් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි එක ලෝකෙ තියෙන ප්‍රධාන පෙළේ මෝටර් සමාගම් යුරෝපීය ජර්මන් මෝටර් සමාගමක් එක්ක සහ කොරියානු මෝටර් සමාගමක් එක්ක බොහොම ළඟ නෑකමක් තියෙනවා. ඒගොල්ලෝ නොලෙජ් ෂෙයාරින් පැත්තේ ලොකු වැඩ ටිකක් කරගෙන යනවා. ඒගොල්ලන්ගේ නොලෙජ් මෙයාලට, මේගොල්ලන්ගේ නොලෙජ් ඒගොල්ලන්ට, ඒගොල්ලන්ගේ තාක්ෂණය මෙහෙට, මේගොල්ලන්ගේ තාක්ෂණයට. එහෙම මේ මෙහෙන මාර ලස්සන ට්‍රයිංගල් එකක්. ඒක ඇතුලේ ඉගෙනගත්ත සමහර ලස්සන කෑලි මේ SUV එක ඇතුලේ මේ බයික් X55 SUV එකේ ඔබ දකිනවා. ප්‍රීමියම් ලෙවල් එකේ කියලා කියාගන්න SUV එකකවත් නැති තරම් යුරෝපියන් ටච් එකක් මේකේ එළියේ ඇතුලේ හැම තැනකම තියෙනවා. අපි ඔප්ෂන්ස් ගත්තත් මේක තියෙන ඉඩපාඩු ෆැසිලිටි ගත්තත් කොම්ෆෝට් ලෙවල් එක ගත්තත් ඒ ගාන ඇතුලේ මේක අන්පැරලල් අවසාන ටිප් එක. ඔබට සමහර වෙලාවට පර්මිට් එකක් නැතුව ඇති. ඔබ හිතනවානේ අයියෝ පර්මිට් එකක් තිබ්බනම් ඉතින් මිලියන 15කට අඩුවෙන් ගන්න තිබුණා. අපිට නම් මාර ගාණක් වෙයි නේද කියලා. නෑ ඔබ වැරදි. ඔබට එහෙම මාර ගාණක් වැඩි වෙන්නේ නෑ කියන එක මම ඔබට මේ වෙලාවේ කියනවා. ඒක ඔබ ගිහලා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් කම්පැනිට ගියාම ඔබට තේරෙයි. හැම එකම කියන්න ඕනේ උනන්දු තියෙන මිනිහා ගිහිල්ලා ඔය කෑල්ල හොයාගනි. පර්මිට් හෝල්ඩර් කෙනෙකුට වගේම අපිටත් සලකනවා නම් මොනවා කරන්න බැරිද කියලා යන්න තමයි තියෙන්නේ. දැන් වෙලා 9:39.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂිං මහලක් නම් කලරක් තමයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited with
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ලෝ

0: ලොතරයි මණ්ඩලය.
1: අයියෝ
0: මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
2: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
0: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුවින් කෙනෙක්.
1: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666.
5: Hadisiyata ehe mehe tiyanne parattara.
6: අන්පෞමකත ඉහළ අප්‍රිකාරම අමතන 01158800 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
7: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
8: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
7: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
9: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
10: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
9: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
10: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
13: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
14: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
15: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
16: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
17: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
18: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 23.43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
19: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
20: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
21: ගන්නවා ලයිසන් එක.
22: දැන් හරිනේ අමාරු.
20: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි.
19: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15 පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
12: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
23: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
24: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
25: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
26: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
27: මනස්ගතද?
28: වම් වම් නතර.
26: සෝරි සර්.
0: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
1: London Prison Break. Nuwara bokam varudi.
2: Ada, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka, Infinity. Heta, BNS, Kanchana, Ravin, Sarit Surit with news.
1: London Prison Break. Nuwara bokam varudi.
2: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
1: විමසීම් 0856336
2: Organizers and Media Partners
1: Global Events Seth FM Seth TV Anuwatai Dashamadeken Anuwatai Dashamahataren Seth

පොල්තෙල් ගැන අපි ඉස්සරට වඩා ටිකක් වෙනස් විදිහට දැන් අපි හිතනවා ඇති. මේ දැනුම ඔබ පුළුවන් නම් එක එක්කෙනෙකුට හරි පොඩ්ඩක් බෙදලා දෙන්න. RBD කරපු පොල්තෙල් සම්බන්ධව තියෙන දැනුමේ සෑහෙන හිඩැස් තියෙනවා. මොකද මේ එක වැරද්දක් නිසා අර තියෙන්නේ මේ එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණු මරන්නේ වගේ කෑලි එහෙම මෙහෙම අල්ලලා මේ අමුතු පින්තූරයක් හදලා අපි මාර විදිහට අපිම හදාගත්ත පොඩි ට්‍රැප් එකක් ඇතුලේ උගුලක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. RBD කරපු පොල්තෙල් හොඳ නැද්ද? එහෙම එකක් තියෙනවනේ. RBD කරන විදිය අනුවයි ඒක බලන්න ඕනේ. RBD කරන්නේ කෙමිකල් පාවිච්චි කරන්න නම් ඔව් අහන්න දෙයක් නැහැ, ඒක හොඳ නැහැ. අපින ඕන පොඩි එකෙක් දන්නවා මේ කෙමිකල් පාවිච්චි කරලා වැඩ කරපුවාම සිද්ධ වෙන්නේ මොනවද කියලා. ඒ වෙ අතුරු ඵල විපාක වැඩි. නමුත් ෆිසිකල් ක්‍රමවලට පීඩනය වැඩි කළා, තාපය වැඩි කළා, එහෙම එහෙම ඒ වගේ ඇඩ්ජස්ට්මන්ට්ස් වලින් ෆිසිකල් ක්‍රමවලින් RBD කරන්න, කියන්නේ රිෆයින් කරන්න, බ්ලීච් කරන්න, ඩීඕඩරයිස් කරන්න පොල්තෙල් පුළුවන්. හැබැයි ඒක මිල අධිකයි. හැමදාම නෙමෙයි. ඉනිෂියලි ඒ මැෂිනරිස් ටික ගෙනහැලා, ඒ මැෂින් ටික ගෙනහැලා හයි කරන්න යන වීදම තියෙනවනේ. අන්න එතෙන්දි මිලක් ගෙවන්න වෙනවා. ඒ තාක්ෂණයට මිලක් ගෙවන්න වෙනවා මුලදී. හැබැයි කාලයත් එක්ක ඒ ආයෝජනයේ ප්‍රතිඵල එනවා. ඒ නිසා මැෂිමේ ගාන පොල්තෙල් බෝතලින් චාර්ජ් කරන්න කවුරු හදිස් වෙන්න ඕනේ. මුළු මැෂිමම සල්ලි පොල්තෙල් බෝතල් දෙක තුනකින් හොයන්න යන්නේ නැහැ කවුරුවත්. ඕවර් ද ටයිම් තමයි අත්‍තර මේක චාර්ජ් කරන්නේ ගාන. ඒ ගාන ඇඩ්වෙන හරි චූටි ගණන් වලින්. ඒක දැනෙන ගාණක් නෙවෙයි. එතකොට ලංකාවේ මුලින්ම ඒ වගේ ෆිසිකලි, ඒ කියන්නේ ලෝකේ පිළිගත් ක්‍රමවේදයකට RBD කරන්ඩ පොල්තෙල් RBD කරන තත්ත්වයට ගේන්නේ සේන මිල්ස්. ඒගොල්ලන්ගේ තමයි අපි වෙයි නිතර දෙවිලි කතා කරන කොකෝ ෆ්‍රයි කියන පොල්තෙල් එක, ඒ ප්‍රොඩක්ට් එක. ඒක මේ බොහොම මෑතක තමයි මාකට් එකට ආයේ. මොකද එයාලට ලෝකල් මාකට් එක බලන්න වෙලාවක් තිබුණ නෑ කියන්නේ මෙහෙමයි. හදන පොල්තෙල් ටික සේරම වගේ යවන්න උනානේ. ඒ තරම් ඉල්ලුම තිබුණා. දැන් ඒගොල්ලෝ කැපැසිටි වැඩි කරලා තමයි ඒකෙන් ප්‍රමාණයක් ලංකාව අපිටත් ඒ පිටරට යවන නම්බර් 1 ප්‍රොඩක්ට් එකෙන් කොටසක් කොකෝ ෆ්‍රයි කියන නමින් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. තාමත් මහ ගොඩාක් නෑ, ටිකක් තමයි ඇත්ති. ඉතින් තියෙන අය පාවිච්චි කරලා මේක වෙනස තීරුම් ගන්න. ඇයි RBD කරපුවාම ඔබ අඩුවට බූලියෙන් නම් තාම ෂොපින් බෑග් එකට ගන්නවා නම් පොල්තෙල් මං කියන්නම්. මිල අඩුවෙන් ගන්නවා නම් මතක තියාගන්න ඵලදායිතාවත් ඉතාම අඩුයි ඔබ ඒ අඩුවට ගන්න පොල්තෙල්. මොකද පිරිපාදු කළා නැහැ. පිරිපාදු කරන්න යම් වියදමක් යනවා. ඒ නිසා තමයි RBD කරපු පොල්තෙල් වල ගාන බූලියෙන් ගන්න පොල්තෙල් වලට වඩා පොඩ්ඩක් අර බැරල් එකෙන් කරකවලා ගන්න එකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නේ. ඒකට පිරිවැයක් තියෙනවනේ, සුද්ධ කරන්න එපා. ඉතින් සුද්ධ කරපු පොල්තෙල් මොකෑ අපිට? මොකටද සුද්ධ කරපුවා? මං කියන්නම් ඒයි කියලා. පිරිපාදු කරපු නැති පොල්තෙල් ඔබ ගන්නකොට ඔබ පොල්තෙල් විතරක් නෙමෙයි ඒව ඇතුළේ තියෙන අපද්‍රව්‍ය මිලදී ගන්නවා. RBD කරපු එකක් ගන්නකොට ඔබ අපද්‍රව්‍ය නැතුව මිලදී ගන්නවා. බූලියෙන් ගන්නකොට කුණුත් එක්කම ගන්නවා. ඒවටත් ගෙවලා ගන්න. නොදන්න වුණාට පොඩි ගණන් හරි ගෙවනවා ඒ කුණුත් එක්කම ගන්නවා. ඔබට පාඩු දෙකක් වෙනවා. එකක් ඔබ කුණුවලට ගෙවන එක, දෙක ඒවයින් බදින්න කරන්න ගියාම සිද්ධ වෙන දේ. පිරිපාදු කරපු නැති පොල්තෙල් වල ඔබ විශ්වාස කරන්න මෙවැයි මෙවැයි තියෙනවා මේ වතුර අපද්‍රව්‍යයක් වෙන අන්න තේරුම් ගන්න. මල්වත්තක තනකොළ තිබුණොත් තනකොළ තමයි වල් ගහ වෙන්නේ. තනකොළ පිට්ටනියක ලස්සන පිට්ටනිය අපිට ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක, ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක මල් තිබුණොත් මල් තමයි වල් ගස් වෙන්නේ. ඒ වගේ වතුර හොඳ වුණාට පොල්තෙල් වල වතුර තිබුණොත් ඒක අපද්‍රව්‍යයක් විදිහට ගණන් ගන්න. ඒක ඔබ දැනන් හිටියද? අනේ ඉතින් වතුරනේ, වතුරයි ජීවය සැමදා මිතුරා. ඒව හරියන්නේ නැහැ පොල්තෙල් වලට. පොල්තෙල් වලට වතුර තියෙන්න බෑ. පොල්තෙල් වලදී පොල්තෙල්නේ. වතුර තිබුණාම පොල්තෙල් රත් වෙන්න වෙලාව යනවා. ඒ කියන්නේ ඔබේ ගෑස් එක වැඩියෙන් වේදම් කරන්න වෙනව නේද? එතකොට ගම්ස් වගේ අපද්‍රව්‍ය තියෙනවා. දැන් RBD කරපුවා ගම්ස් වගේ අපද්‍රව්‍ය නැහැ. ගම්ස් නැති වුණාම ඔබේ කෑම එකට තෙල් උරන්නේ නැහැ. අපිට තියෙන බදිනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කෑම වලට තෙල් උරන එක. කෑම වලට තෙල් උරන්න ඕනේ නැහැ. තෙල් කියන එක මාධ්‍යයක් කෑම එක බැද ගන්න, ටෙම්පරාදු කරන්න මිසක් තෙල් උරන්න ඕනේ නැහැ කට්ලට් එකට. තෙල් උරන්න ඕනේ නැහැ පැටිස් එකට, රෝල්ස් එකට. තෙල් බේරෙන්න ඕනේ නැහැ කරෝල කෑල්ලේ. තෙලෙන් බැදෙන්න විතරයි ඕනේ. නමුත් අර ගම්ස් වගේ එක එක දහ දරාව තියෙන තෙල් අරගෙන මේවා කරපුවාම කෑම එකට තෙල් උරනවා. ඊට පස්සේ ඒ නිසාම කෑම එක ඉක්මනින් මුඩු වෙන්න බලනවා.
ඉක්පනින් මුඩු රහ එන්න ගන්නවා. ඔය සමහරයකක බැදුම් ජාති හදල මන්දකරන ජෑම් බෝතල්ලොට දාලක් හාල් මැස්සම ගැල තියාගන්න පොඩ පොඩ දාගෙන කාන එක නියම බාණ්ඩයන් ඉතින් එහෙම අධිස්සිර හාල් මැස්ත දෙන්න පොඩි කරගන්න දුන්න එක බත් හැලියක්න නමත අම්මෝ මේක මොඩු වෙලා ඔව ඉතින් පිරිපාදු කරපනති පොල්තෙල් දාල තමයි කරගත ආර්මිසිට ගත්ත පරාදි පරාද බයිට ඇත්ත පරාදි එතකොට එතකොට ඔන්න ඇති ඔයිටික ඇති ඉති ඔබ දන්නවා මේ පොල්තෙල්ල පිරිපාදු කරේ නැතුන වතුර තියනවා ගම්ස් ජාති තියනවා තෙල් රත්වෙන්න වෙලා වෙනවා ගම්ස් වගේ ජාති නිසා කෑමවලට තෙල උරනවා ඊට පස්සේ ඒක තියෙන අපද්‍රව්‍ය නිසා තෙල් උරලා තෙලුත් තියනවනේ දැන් කට්ලට් එකේ ඉතින් කට්ලට් එක නරක් වෙනවා අමුතු ගමක් එනවා කාලයක් ඇද්දි කට කාරනවා දිව කහනවා ඒත් ගිහිල්ලා බූලියම්ම ගන්නවා අන්න අන්නේ ඊ අන්න අන්න ඒ දක්ෂකම අපිට තියෙනවනේ ඒ දක්ෂකම අපිට තියෙනවා බල මේ කඩේ පොල් තෙල් හරි නැහැ වෙන කඩේක බූලියකින් අරන් එනවා ඒ කඩේට දාන බූලියෙන්ද බූලියට දාන මිනිස්සුම තමයි අනිත් කඩේ බූලියට තෙල් දාගෙන යන්නේ කියලා ඔබ මතක තියාගන්න ඒ නිසා අවම වශයෙන් කොකෝ ෆ්‍රයි ගන්නෑ මම කියලා එහෙම මොකරි බාරයක් වෙලා තියෙනවා නම් ගොඩට කොකෝ ෆ්‍රයි නෙමෙයි අඩුව තනේ බෝතලයක දාලා ලේබල් එකක් ගහලා නමක් ගමක් ගහලා කම්පැනි එක නමක් තියෙන ටෙලිෆෝන් නම්බරයක් තියෙන හදිස්සියට එහෙම තෙල් බෝතලයක් හරි ගන්න බලන්න නැත්තම් කෙලින්ම ගේමට බැහැලා කොකෝ ෆ්‍රයි කියන පොල් තෙල් එක ගන්න ඉතින් ඕන අරුණි මාත්තුනේ මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන එක තමයි අපි ඔබට කිව්වා ඩේටා වලට නම් සල්ලි බොරුවට යට කරන්න එපා ඩේටා වැඩියම වී පහදන් වෙන ඇප්ස් 15ම එකතු කරලා ඇප්ස් 15ක් සිලෙක්ට් කරලා තියෙන එකනේ ඒකන ග්ලෝබලිම හිතල හිතල තමයි අරන් තියෙන්නේ මුළු ලෝකෙම සහ ලංකාව ඇතුළේ මුළු ලෝකෙම පාවිච්චි කරන ඔක්කොම හිතල තියෙනවා අපි වැඩියෙන්ම පාවිච්චි කරන ඇප්ස් 15 වැඩියෙන්ම ඩේටා වියදම් කරන ඇප්ස් 15ට අන්ලිමිටඩ් ඩේටා දෙන පැකේජ් එක තමයි හච් 15 රුපියල් 1199 මෙන්න ගන්න 1199 මාසෙට ඔබට තාම 1199 පැනලා ඩේටා බිලක් එනවා නම් ඔබ තාම පරණ ලෝකෙක ජීවත් වෙන ඉගෙන කනගාටුයි දැන් මේ 1199 පැකේජ් එකට GB 35ක් අමතරවත් දෙනවා බන්ඩල් කරලා. ඔය ඒකේ GB 35ක් කියන්නේ ලොකු ගාණක් නිකන් ගණන් හදලා ආර්ටික සේරම. නිකන් හිතන්නකො WhatsApp වලට, Viber වලට, Imo වලට, Telegram වලට, Messenger වලට, Discord වලට, ChatGPT වලට, Gemini වලට, X වලට, LinkedIn වලට, TikTok වලට, Snapchat වලට, YouTube, Instagram, Facebook මේ app සේරටම unlimited data දුන්නාම ඔබට තාම මොනවද data වේදන් වෙන්නේ. එහෙමත් හිතලා තව 35ක් වැඩියෙන් දීලා තියෙනවා. 1199 ඇතුළේ ඔය ඔක්කොම ටික තියෙනවා. රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ගන්න normal calls වලට. හැබැයි ඉතින් WhatsApp පරා ගන්නවා නම් unlimited data අදාල නැහැ. ළඟමින හච් නියෝජිතය හම්බෙන්න. ඔය 4500 ගෙවෙන එක 1199ට අඩු කරගන්න. ඒ සල්ලි වලින් කොහේ හරි මොකක් හරි සිංගර එකට ගිහලා මොන හරි අරන් වාරිකයක් ගෙවන්න. ගෙදරට මොකක් හරි අලුත් ගැජට් එකක් ගෙන්න ගන්න. ඔබ අලුත් ගැජට්ස් වලට ආස නැද්ද? මේ මේවෙන් ඉතුරු කරගන්න සල්ලි පොඩි පොඩි චූටි චූටි ගැජට්ස් හොඳ ඒවා හොඳ ඒවා. ජරාවල් ගන්න එපා ක්වලිටි බඩු ගන්න හැම වෙලාවෙම ලෝන් රන් එකේ අවුරුදු ගණනාවක් පවතින දෙයක් ගන්න හැමදාම දැක්කම වෙලාවට මම මේක ගත්තේ පොඩ්ඩක් ගාන වැඩි වුණාට බඩු හොඳයි කියලා කියන්න පුළුවන් දේවල් ටිකක් ගන්න රයිට් ඒ වගේ මගේ පොඩි ඉල්ලීමක් අපි කතා කරමු මේ අද අපි කතා කරමු මේ පික්මීකේ දෙන තමයි ලොකු සර්විස් එකක් නේ පික්මී ට්‍රක්ස් කියලා කියන්නේ අපි ෆ්ලෑෂ් කැනින් කතා කරා පොඩි පොඩි පාර්සල් යවන්න දැන් පික්මී ට්‍රක් එකක් ඔන්න ඔබේ බිස්නස් එක ගොඩ දාන්න පුළුවන් යමම වැඩක් තමයි මේ පික්මී ට්‍රක් එකක් කියන එක. ගොඩක් අයට ව්‍යාපාරයක් පටන් ගත්තාම තම බහන්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගත්තාම ළඟම එන එක චැලෙන්ජ් එකක් තමයි ට්‍රාන්ස්පෝර්ට් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩක් මිනිස්සු වාහනයක් ගන්න එක ගැන හිතනවා. නමුත් ඉනිෂියල් කොස්ට් එක වාහනයකට මිලියන ගාණක් ලංකාවේ මේ වාහන පදිනවා කියන එක මේ අමුතු වැඩක්නේ. නේද? ලංකාවේ වාහන කියන එක මේ ව්‍යාපාර සඳහා හෝ සුඛ විහරණය සඳහා හෝ මිනිස්සුන්ගේ පහසුව කොම්ෆෝට් එක සඳහා නෙමෙයි. ඒක පවතින සියලුම රජයන් වලට ආපු ගියපු ඉන්න ඔක්කොම ඒක ආදායම් මාර්ගයක් නෑ අපේ රටේ. කහින්නම එන ආදායම් මාර්ගයක් ඒක. කවදාවත් අර සැපක් විඳින්න මිනිස්සුන්ට වාහනයක් අඩුවට ගෙන්නන්න දෙන ඒව නිකන් කතා විතරයි. මම දන්න කාලෙක නම් වෙන වැඩ නෙමෙයි මට තේරෙන්නේ දෙයක. ඒ කියන්නේ ව්‍යාපාරවලට වාහන ව්‍යාපාරයක් දිනු කරන්න ගෙන්නන වාහනවත් අඩුවට දෙන්න ඕන කියලා චන්දර කලින් කතා කරපුවා. දැන් කතාවල වැඩක් නැහැ. දැන් ඒව ගැන කිසිම කවුරුත් කතා කරන්නේ නැහැ. ටැක්ස් එක වෙනදා විදිහට සහ ඊටත් වැඩිය හොඳට ටැක්ස් එක ගහගෙන යනවනේ වාහන ටික ගෙන්නනකොට. ඉතින් මිනිහට දැන් ලොකුම ප්‍රශ්නේ තමයි පොඩි බිස්නස් එකක් පටන් අරගෙන වාහනයක් ගන්න ගමන් බිස්නස් එකට සල්ලි යට කරාට වැඩිය ගාණක් යට කරන්න ඕනේ ලොරි කට්ටක් ගන්න.
එහෙම වෙනවනි. එහෙම වෙනවා. රයිට්. එතකොට දැන් එහෙම වුණාම දැන් මොකද්ද ඔබ කරන්න ඕනේ? එතන බිස්නස් එක නවත්තන්න නෑ නෑ නෑ නෑ. මම නවත්තලා බෑ. කොහමරි ගේම ගන්න ඕනේ. ඔබ යන්න නිකන් try කරලා බලන්න pick me app එක දාගෙන ඒගොල්ලන්ගේ pick me trucks බලන්න on demand service එක. හැම වෙලාවෙම ඔබ මොන හරි deliver කරන්න දැන් ලොරියක් ගත්ත වෙලාවෙ ඉඳලා මුකුත් නෑ. හැම වෙලාවෙම මොන හරි ගිහින් දානවා ඒක. එහෙම කරන්නේ නෑනේ. බරු ටික ඔක්කොම ලෑස්ති කරලා පිළිවෙලක් වෙලා දැන් ඔක්කොම කරලා දැන් සෙට් වුණාම තමයි ඔබට වාහනයක් ඕනනේ. හැම වෙලාවෙම ලොරිය පැද පැද ඉන්නේ නෑනේ අපි. එහෙමයිකුත් තියෙනවානේ. සල්ලි තියෙනවා නම් ට්‍රක් එකක් අනිවාර්යයෙන්ම ගන්න. සල්ලි විසි කරන්න බය නැත්නම් අනිවාර්යයෙන්ම ට්‍රක් එකක් ගන්න ඕනේ. ඉතින් ඔබට අවශ්‍ය රට බුක් කරගන්න පුළුවන්. ඔබ ගෙවන්නේ ඒ ට්‍රිප් එකට විතරයි. ඒක නඩත්තු අරවා මේවට ඒවට ඔබ ගෙවන්නෙත් නැහැ. අනිත් එක කාලය ශ්‍රමය කොච්චර ඉතුරු වෙනවද කියලා බලන්න. ඔබ නෙමෙයිනේ වාහනේ පැදගෙන යන්නේ. ඩ්‍රයිවර්ලා හොයන්න ඕනේ කියලාද? ඒවට ලයිසන් ගන්න ඕනේද? ඒව සර්විස් කරන ඒ මොකක්වත් නැහැ ඔබට. මම මේ ඔබ කියන්නේ පොඩි වැඩේ දුවන්. ඊට පස්සේ ඉතින් සමහර අය ගෙවල් වල බඩු වදිනවා. සමහර අය කික ලොකු ලොකු ඒව මේවා ගෙවල් වලට ගෙන්න ගන්නවා. සමන්ගේ ව්‍යාපාර දුවන්න අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න. ඊට පස්සේ ඒක නිෂ්පාදනය කරපු ටික යවන්න. අනිත් එක මේ pick me trucks වලට එකට හොඳ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඔබේ බහන්ඩ වලට ඒකෙන් රක්ෂණයේ ආවරණය තියෙනවා. අඩි 7 ඉඳලා අඩි 16 මාරණකම් එහෙම සයිසස් වෙනස් වෙවි යන ට්‍රක් සෙට් එකක් තියෙනවා. ඔබට තැන් 3-4ක නවත්ත නවත්ත බඩු පාටවනවා බානවා. ඔව් කරන්න පුළුවන්. ලයිව් ට්‍රක් කරන්න පුළුවන්ද? ට්‍රක් එක යවුවා. මොන ලෝකෙත් දන්නේ නැහැ මේ මේක ගියේ. ටක් ගාලා ඇප් එකට ගියා. ඔබේ ට්‍රිප් එක ඔන් ගෝයින් ට්‍රිප් එකක් තියෙනවා. බැලුවා. ආ මේ තියෙන්නේ. අර තාම විනාඩි 10න් එතනට යනවා. ඔබට පේනවා. ඒ පැත්තෙන් බඩු ටික බාර ගන්න ඉන්න මනුස්සයටත් පේනවා. බුක්ලේට පහසුකම් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් බුක් කළා දැන් නෙමෙයි කොයි එකකටත් කියලා හෙට වැඩේ නැත්නම් අද බුක් කරලා තියෙනවා. හෙට මට ආවල් වෙලාට මේක ඕනේ. ඔව්. ඒක කරන්න පුළුවන්. බාණ්ඩ පටවන්න බාණ්ඩ සේවකයොත් අවශ්‍ය නම් 13:30 එකට කතා කරලා අවශ්‍ය සේවක ප්‍රමාණය සහ මොකක්ද ඕන වාහනය කියලා කිව්වොත් ඒවත් කරගන්න පුළුවන්. බලන්නකො මේ pick me trucks කියන එකේ මේක. මාර ෆැසිලිටි එකක් ඒක එහෙම බලනකොටනේ. නිකන් කල්පනා කරලා බලන්න නිකන් ඔබට ඔබටත් තියෙනවනේ ඉතින් මේ මේ මේ ඩයිඩියාස් කියන ඒවා තියෙනව නේද? ඊළඟට අපි කතා කරන්න ඕනේ රයිට්. අපි කතා කරන්න ඕනේ LOLC ෆයිනෑන්ස් ගැන කතා කරන්න ඕනේ. දැන් අද ඇවිල්ලා 24යි රයිට්. මේ දවස්වල නියම සර්විස් එකක් දීගෙන යන LOLC ෆයිනෑන්ස් ශාඛාවල උන අදත් ඉන්නවා පානදුරේ සහ ඔබ ගියොත් එහෙම පානදුර මතුගම. එතකොට අදයි හෙටයි මහරගම හෝමාගම. අද පානදුර මතුගම, අදයි හෙටයි මහරගම හෝ හෝමාගම කියන LOLC ෆයිනෑන්ස් ශාඛාවලට ගියා නම් යනකොට නිකන් නිකන් මෙහෙම මෙවද්ද වෙනව නෙමෙයි. ගෙදර තියෙන පඩන සීරුණු පොඩ්ඩක් පාට වෙනස් වෙච්ච පාට නිකන් අව පාට වෙලා වගේ තියෙන ජුවලරි තියෙනවනේ ඒව අරන් යන්න. නොමිලේ සියල්ල ක්ලීන් කළා. ලස්සන කරලා දෙනවා. ඒවට දැන් ලෝකේ තියෙන හොඳම ක්‍රම පාවිච්චි කරනවා යායලා. හොඳයි. අරගෙන යන්න. මේක නොමිලේ දෙන සේවාවක්. අද පානදුර මතුගම කියන ශාඛාවල තියෙනවා. ඊට පස්සේ අදයි හෙටයි මහරගම හෝමගම කියන ශාඛාවල මේ වැඩේ කරලා දෙනවා. ඉතින් රත්තරන් ගැන කියපු නිසා මම කියන්නම් ඒගොල්ලන්ගේ මේ ඔය රන්නයි සේවාවත් හරිම ලස්සනට කරන වැඩක්. මිනිස්සුන්ගේ ප්‍රිවසි ආරක්ෂා වෙන දේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය ගැන මිනිස්සු වෙන කන්සර්න්. මොකද තාමත් මේ කෝටි ගානක රත්තරන් බඩු ගතුර ගත්ත මිනිහෙක් වුණත් මේක උගත් තියලා සල්ලි කරන්න ගියාම මිනිස්සු හිතන අම්මෝ මිනිහා වැටිලා නේ දැන්. කන කර ඉඳන් උගත් තියලා දැන්. එහෙමනේ මිනිස්සු කියන්නේ. සමහර මිනිස්සු කියන්නේ මේ මිනිස්සු කියන අපිට වැඩක් නැහැ කියලා. ඒ වුණාට මේ ඒ වුණාට අපිට නිකන් අර මිනිස්සුත් එක්කම ජීවත් වෙලා පොඩි පුරුද්දක් තියෙනවා නිකන්. පබ්ලික් අප්‍රූවල් එක අපිට වැදගත් නේ. කොච්චර නෑ කිව්වත් එහෙමම නිකන් තද හිතක් තියෙන චරිතයකට ඇරෙන්න මිනිස්සු මොනවද කියන්නේ කියන එක වෙන වැදගත් නේද? මිනිස්සුන්ගේ ඔපිනියන් එක ලොකුවට එනවනේ. ආණ්ඩු පව බයයිනේ. ඒකනේ සෝෂල් මීඩියා දිහා බල බල වැඩ කරන්නේ. මිනිස්සු කියන කරනවා. ඉතින් දැන් ඔය මේ කනකර ආභරණ අරන් ගිහිල්ලා මේ බිස්නස් එකකට දැන් ඔබ මේ කරන්නේ නැන්නේ. මිනිස්සුන්ට ඔක්කොම මිනිස්සුන්ට කිය කියන වෙලාවකුත් නැහනේ. කවුරු හරි දැක්කොත් එමෙ මං දැක්ක බෑග් එක දාගෙන මේ අරන් ඇවිල්ලා තියෙනවා රත්තරන් බඩු ටික. මං හිතන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් මිනිහා වැටිලා. හම්මෝ ඉතින් සබාතෝන්ට මාර සතුටු ඉතින් වැටිලානේ. ඔය වගේ පොඩි ප්‍රායෝගික ප්‍රශ්න තියෙන නිසා LOLC ෆයිනෑන්ස් එක හැම වෙලාවෙම ඔබේ ප්‍රිවසි ආරක්ෂා කරන්න මාර ලස්සන වැඩසටහනක් තියෙනවා. ඔබ කියලා එතන නිලධාරියෙකුට කිව්වා මම මේ පොඩි රන් ගනුදිනුවකට ආවගෙන ටක් ගාලා ඔබ යොමු කරනවා වෙනම තැනකට.
කිසි කෙනෙක් දකින්න ඔබ එනවා දකින්න යනවා දකින්න දැ ඔබ රන්නාභරණ ටික තියලා සල්ලි ගත්තා දකින්න නැමකද සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන account එකට ඔන්ලයින් ගෙවන්නත් පුළුවන් ඒ account එකම පාවිච්චි කරලා ටිකක් කල් ගෙවාගෙන ඉන්න ආයි අත්තිකාරම් මුදලක් ඒකට ආපහු රීලෝඩ් කරගන්නත් පුළුවන් පොලිය ගෙවාගෙන යන්නත් පුළුවන් අලුත් කරගන්නත් පුළුවන් සල්ලි ඒ account එකෙම අවශ්‍යතාව ඉතින් ඔබ සල්ලි අරන් කාටද දෙන්නේ නෝ මොකක් හරි එකකට යට කරන් එහෙම ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන් ආය ඔබ එනකොට එනවනම් එන්න ඕනේ LLC finance එකට මේ රන්නාවරණ ටික බේරගෙන යන දවසට විතරයි. හැබැයි කලින් දවසේ inform කරන්න එනවා කියලා මොකද? ඒගොල්ලෝ මේ සේප්පුව හැයි ගාලා ඇරලා නැහැ. ආපු ගමන් දඩබඩ මේ මං අර ගෙනියන්න ආවේ කියලා මෙහෙම එහෙම බෑ. ඒකත් කියන්න එපා. ඒක හොඳ පැත්තට ගන්න. මොකද ඔබේ රන්නාවරණ එක්ක ඔබට emotional connection එකක් ඇති. ඒ රන්නාවරණ රකින්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඒ නිසා කලීම ඩෝංගාලා වෙලා හදිස්සියේ මට දෙන්න රන්නාබර ටික මට දෙන්න මෙන්න සල්ලි මට දෙන්න ඉන්ෆෝම් කරලා ඉන්න විතරක් පොඩි ඉල්ලීමක් අපි ඔබට කරනවා LLC ෆයිනෑන්සින් හෙට එනවා මම අන්න එතකොට සියල්ලම රෙඩි කරලා තියෙනවා ඔබ එනකොට පහසුවෙන්ම ඔබට අවශ්‍ය කරන සර්විස් එක දෙන්න මම විශ්වාස කරනවා ඒ කන්සර්න් එක හොඳ දෙයක් හරි දැන් 10 පව් වෙලා විනාඩි 8යි අපිට තව ගොඩක් හොඳ ආරංචි කියන්න පුළුවන් මේ හිට අනිතර වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන නින්ද ගැන අපි කතා කරන්නේ නින්දම තමයි අපිට වැදගත් අපි ඒ කතා කරා මේ බයෝ ග්‍රැවිටි කියලා ඔන්න අලුත්ම මෙට්‍රස් එකක් ඒ කියන්නේ බයෝ ග්‍රැවිටි කියන්නේ මේක අලුත්ම මෙට්‍රස් එකක් නෙමෙයි මේ ඇවිල්ලා ටෙක්නොලොජි දෙකක් එකතු කරන තැනක් ඒගොල්ලන්ගේ බයෝ රිදමික් කියලා මෙට්‍රස් එකක් තිබුණා ඒක නිදාගත්තාම සාමාන්‍යයෙන් අපිට ජීවිත කාලෙ මේ මෙහෙම නිකන් මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා යරව මේවා කළා සමාජ මිනිසුත් එක හැසිරලා ඉතින් පස්සොල්ට මූණ දිලම කාලයක් යනකොට අපේ නැචරල් ස්ටේටස් වෙනස් වෙනවා අපේ මූණේ පෙනුම වෙනස් අපි ඉස්සර තරුණ කාලේ ලස්සන හිටියා අපි දැන් නිකන් කළුත් වෙලා වගේ පොඩ්ඩක් නිකන් ඩල් පෙනුමකුත් ඇවිල්ලා නිකන් ඇයි මේ අපේ මේ බයොලොජිකල් රිදම් එක වෙනස් වෙගෙන යනවා අපි ජීවත් වෙන නිකන් හෙන්න තාක්ෂණික කාර්මිකව නිකන් අමුතුම තැනකන ජීවත් වෙන මේක යථාතත්වයට පත් කරගන්න අපි මෙලෝඩියක් කරන්නෙත් නෑ ඉතින් ඔහේ වැඩට එනවා යනවා දුක විඳිනවා යනවා ඉතින් මූණත් කොයි වෙලාවත් සෞත්තු ඉතින් කිසිම දෙයක් ඇඟේ නිකන් පොසිටිව් කැලක් ජෙනරේට් වෙන්නේ නැහැ මේ බයෝ රිදමික් මෙට්‍රස් එක මැජිකල් නේ මේක පැයක් මේක අපි කියන පැය 8ක් නිදා ගන්න කියලා පැය ඔබේ පැය 8ේ නිින්ද ඒක මම දන්නේ මානව අයිතිවාසිකම් වලින් තහවුරු කරලා තියෙන පැය 8ේ නිින්ද ඉතාම වැදගත් එකක් ඒක නැතිකම නිසාමයි මේ ලෝකෙ මේ සා ලෙඩ්ඩු ඉන්නේ ඔබට පෑ අට හරියට නිදාගන්න පුළුවන් නම් නොකෙඩි ඔය තියෙන ලෙඩ වලින් 1%ක්වත් ඔබට ඇදෙන්නේ නැහැ ඇත්තටම. ඔබ රිකා වෙන්නේ නැහැ නේ. මේ එන්ජිමට තනියෙන් රිකා වෙන්න පුළුවන් ගොඩාක් දේවල් වලින්. ගොඩාක් ලෙඩ හදාගන්න නැතුව ඉන්න පුළුවන්. මේ නින්දෙන් ඉමුනිටි පැත්තට තියෙන සපෝට් එක. බොඩි එක රිපෙයා වෙනවා කියලා කියන්නේ අර හැමතිස්සෙම අහලා තියෙනවනේ. එයාපෝට් එකෙන් උඩට නගින ප්ලේන් එකක් හැම වෙලාවෙම ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකේ තියෙනවා. ඒ තත්ත්වෙටම ඒරෝනොටිකල් ඉන්ජිනියර්ස්ලා මේකෙන් කෑල්ලෙන් කෑල්ල හෙයාලයින් ක්‍රැක් එකටම චෙක් කරනවා. ගුවන් යානයක් දවසක කඩාවැටුණොත් අනිවාර්යයෙන්ම ඒරෝනොටිකල් ඉන්ජිනියර්ස්ලාගේ අතපසු වීමක් නිසාමයි එක වෙන්නේ. චෙක් කරලා නැහැ. මොකක් කරේ මගහැරිලා තියෙනවා.

නැත්තං එහෙම්බෙන් නෑ කියලන කියන් ලෝකේතෙම සේෆස්ම ට්‍රන්ස්පෝර්ට් මෝඩ් එක ප්ලේන් තමයි ඔයිඉදට කලාවටන එකගේර අතවස් වීම ඉතින් ඒ වගේ මේ මේ මේ අපේ බොඩිය එකත් ඔරිජිනල් කන්ඩිෂන් එක මේන්ට එන්නේ නවනං ලෙඩදුක් හැදෙන්නේ නමුත් ඉතින් ඒ රිකවරි එක ගන්න පෑට නිදාගන්න කවුද කියීගේ දන පෑට නිදාගන්න සමාර මිනිස්සුන්ට සොභායම නින්දයන්නේ ඒගොලන්ගේ සර්ෆස් බොඩි ටෙම්පරචරක වැඩි ඇඟ ඇතුළි තියෙනක න සර්ෆස් එක මේ පිට හමේ තියෙන එක එක සෙල්සිය සංසක දහට දශම තුනක් හත් තුනයි ඕ දහට දශම අතරයෝ යයි ගන්න තියෙනවා ඒ බොඩි සර්ෆස් එක ටෙම්පරචර ඊටට වැඩින ඒ මිනිසුන්ට මිට කටන නිදයන්නේ අන්නේ වගේ මිනිසුන්ට තමයි අර කූල මෙට්‍රස් එක ඒගොල්ල දාලා තියෙන්නේ ඒකට පුළුවන් දවස පුරාම සීතල ඇබ්සෝබ් කරගෙන ඉඳලා මිනිහෙක් වට්ටා මේකට නිදාගන්න ඔබේ රස්නේ ආරගෙන ඔබට සීතල සහ සැහැල්ලුව එයා දෙනවා මාර ගනුදෙනුවක් කරනවා රෑ තිස්සේ ආය මුකුත් නැහැ අපි බබාලා වගේ නේද බයෝරිදමික් එකේදී ඔබට මේ ජීවිත කාලේ පුරා අහිමි වෙච්ච මේ රිදම් එක නැවත රීස්ටෝ කර කර දෙනවා විනාඩි 10ක් නිදාගත්තත් ඔබට වෙනස තේරෙනවා පැය 8ක් නිදාගත්ත මිනිස්සෙකුගේ තත්ත්වයට අන්නේ බයෝ රිදමික් මෙට්‍රස් එකම ඒගොල්ලන්ට තවත් ඉනොවේෂන් එකක් තියෙනවා ඔස්ට්‍රේලියාව තියෙන ප්‍රධාන පෙළේ යුනිවර්සිටිගත් එක කරපු රිසර්ච් එකකින් ලියට ගත්ත ෆ්ලෙක්ස් ෆෝම් එකක් ගැනලා තියෙනවා මේක මේක මෙමරි ෆෝම් එකක් මෙතුවක් කාලෙට කිසිම කෙනෙකුට තිබිච්ච නැති જાතියේ රිෆ්ලෙක්සස් තියෙන ෆෝම් එකක් අපි ඇඳේ පෙරලෙන වේගෙටම අපේ හැඩයට හැදි හැදි යන ලේයර් එකක් ඒකයි ඒ ලේයර් එක අර බයෝ රිදමික් මෙට්‍රස් එක උඩට කනෙක්ට් කරලා ටෙක්නොලොජි දෙකම එකට ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. How's that? ගිහින් බලන්න මෙතන ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් තියෙනවා කොලඹ 7 වල. ඒක එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. ඇඳන් හදලා ඒ පරිසරය හදලා වතුර වැක්කිරන සද්ද ඇහෙනවා ලා මියුසික් එකක් ඇහෙනවා ඩිම් කරපු ලයිට්ස් තියෙනවා. පිස්සු හදන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. ඔබ මෙට්ටේ නොගත්තර ගමන්න එතනට ගිහලා විනාඩි 10ක් නිදාගෙන ඉඳලා යන්න. ඒක වෙනම ෆන් එකක් ඒක. ඒ මෙට්ට හත්තට නිදාගත්තාම කොහොමවත් ඔබට ඒ මෙට්‍රස් එකක් කවදාරි ගන්න හිතේ. එකපාරටම ගන්න බෑ ඒක අපිට තේරෙනවා දැන් ගෙදර තියෙන මෙට්‍රස් වල කරන දේ හිතන්නත් එපේ. බලන්න කොහෙටද තල්ලු කරගන්නද බලන්න මොකක් හරි බලන්න මන් දන්නේ නැහැ ක්‍රමේ. මේ අර මෙට්‍රස් එකක් ඔබට කවදා හරි මෙට්‍රස් එකක් ගන්න එතනම ඔබට වැලන්ටිනෝ ඉටලි මතක් වෙන එක නවත්තන්න බෑ කියලා මම ඔබට දැම්මම කියන්නම්. රයිට්. ඒකක් එවන දැන් අපි යන්න ලෑස්ති මතක් කරනවා වීකෙන්ඩ් එකේ මොන කැකිරවත්තෙන් යන්න කියලා ගන්න හොඳ එන්නේ බි ලොතරයි සෙට් එකක් ලොතරයි පහක් එක જાතිකින් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම එක ලොතරයක් ඇදීමේ දෙවන්ත ගණේ සම්භාවිතාවක් තියෙනවා සමහර ලාට මේ වීකෙන්ඩ් එකේ අපිට ඔබ මෙහෙම හම්බෙනවා සමහර විට ඔබ සඳුදා අපිටයි හම්බෙන්නේ නැති මේ මොකද ඔබ කෝටිපතියෙක් වෙලා මිලියනපතියෙක් වෙලා ලක්ෂපතියෙක් වෙලා ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා එහෙම වෙනස් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා 2025 වෘද්ධි බරසාර පන්තියෙන් කෝටිපතිය බිහි වුණා 2026ත් එහෙමයි රෙකෝඩ්ස් එක එකතු කළ වෙලාවක කියන්නම් රුපියල් 40යි ටිකට් එක රුපියල් 40කට මෙතනින් හා ඔබේ තියෙන මුළු ලයිෆ් ස්පෑන් එකම වෙනස් කරන්න පුළුවන් මම ප්‍රාර්ථනා කරන වීකෙන්ඩ් එකේ එහෙම සිද්ධ වෙන්න කියලා අද යනකොට චර කියන එක ගමක බලන්න කියලා ලොතරැයි පහක් ගන්නද රුපියල් 200යිනේ රුපියල් 200 මොකද්ද කරන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් යන්නේ 200කින් ලොතරැයි පහක් ගන්න පුළුවන් රුපියල් 200 ලොතරැයි පහක් ගත්තාම එතනින් වැඩේ නවතින්නේ නැහැ කියලා ඔබ දන්නවනේ ඒක I think ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන තැනට ඒකට යන්න පුළුවන් ඒ ලොතරැයි පහට NLB ලොතරැයි හැම වෙලාවෙම දිනුම් වැඩිම ලොතරැයි ඉතින් අත දවසේ මගේ මැච් එක ඉවරයි මං හොඳට කරා අපි තමයි හොඳටම කරේ. බයි. අපි එනම් ගිහලා ඉන්න දැන් වෙලාව 10:15. සුබ සතියන්තයක් ඒවා. අපි සඳුදාම මම ආරවින්නේ.

සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තර.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු
1: හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
2: පුංචිකාරනිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාරනිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාරනිවස
3: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
4: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. සුබ දවස.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: Big big dinumai bonanza bonanza
9: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dank here 2343ට දැන්ම sms කර දවටනේ ළඟ තබා ගන්න
10: සියත දෙවයින

0: FM.
1: උදේ 10යි විනාඩි 20යි දැන්.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: මගේ නිෂ්පාදනය කර ඇද්දැයි හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙතෙක් නිර්ණායක ලබාදී නොමැති බව රේගුව පවසනවා. සිත ප්‍රවෘත්ති කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ ඊට අදාළ නිර්ණායක සහ උපදෙස් රජය විසින් කඩිනමින් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
1: ගැසට් පත්‍රය නිකුත් වෙලා තියෙනවා මේ භාණ්ඩ ආනයන කරන්න බෑ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ භාණ්ඩ කොහොමද අපි අඳුරගන්නේ? භාණ්ඩයක් දිහා බැලලා මේකට පාවිච්චි කරපු ශ්‍රමය බලහත්කාරයෙන් ගත්තයි කියලා අපිට දැනගන්න ක්‍රමයක් නැහැනේ. එතකොට මේක හඳුනාගන්න නිර්ණායක මොනවද? කොහෙන්ද අපි දැන් ඒකට සහතිකයක් ගන්න ඕනද? එහෙම නැත්නම් ඒ ස්ටෑන්ඩඩ් මෙන්න මේ ප්‍රදේශවල මෙන්න මේ රටවල් වල බලහත්කාර ශ්‍රමය භාවිතා වෙනවා. එහෙම නැත්නම් ඒක එහෙම උනේ නැහැ කියලා සහතිකයක් ආගෙන හරි ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එකකින් ගන්න අවශ්‍යයි. හරි මොන හරි ඒ වගේ නිර්ණායක ටිකක් තියෙන්න ඕනනේ මේක අඳුනගන්න. ඉතින් එහෙම දැනට තාම මේක නිකුත් වෙලා නැහැ.
0: ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු සිය වෙළඳ හවුල්කාර පාර්ශ්ව 60කට පමණ නව ආනයන බදු පැනවීමට තීරණය කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි. මෙලෙස නව ආනයන බදු පනවා ඇත්තේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම මැඩ පැවැත්වීම සඳහා එම රටවල් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින්. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% to 12.5% අතර දක්වා ප්‍රතිශතවලින් එම රටවලට බදු පැනවෙනු ඇති. ශ්‍රී ලංකාවට 10%ක බද්දක් පනවනු ලැබුවා. බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළේ ජූලි 10 වනදායි. ඒ අනුව එදින සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැනීම් කරනු ලබන, නිෂ්පාදනය කරනු ලබන හෝ නිම කරනු ලබන ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම තහනම්. ඒ අනුව කිසියම් රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රේකු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. Anuwatai Dashamadeken, Anuwatai Dashamahataren, Siyata.

0: එහාගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තිනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත්වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තිනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහාගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
3: සිත් පැදගනි
2: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: Hi, මම ෂේනියා. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 3277

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: දහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
4: Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාර කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
9: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක් නම් ඉස්තරම්.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
6: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
5: ඩෙංගු මාරාන්තිකයි. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
8: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහට අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: අද කෑමක නම් කෑම රසටම තිබුණා
11: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
12: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
13: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
14: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
15: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
14: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
15: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
13: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
16: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
18: මනස්ගතද?
17: සෝරි සර්.
19: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
5: London prison break. නුවරල් බෝකම් වරුදී.
7: අද වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමක ඉන්ෆිනිටි. හෙට BNS, කාන්චනා, රවීන්, සරිත් සුරික් විත් නිවුස්.
5: London prison break nuwaral bokamparadi
7: pravesh patra tickets ministry within ho edina torata wen
5: vimusim 0756336
7: organizers and media partners
5: global events cfm cfm

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් විපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
5: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: 20 upgrade.
7: අලුත් සොන් එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
8: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
9: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් මහනුවර සහ මාතර ශාඛාවන් වෙතින් ජූලි මාස 24, 25 සහ 26 යන දිනයන්ෙදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
0: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: No limit sale එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා mega discount. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා no limit ශාඛාවන් හා no limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
11: අයියා, මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
11: අයියා, මට මල් ගොඩාක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB minus stable outlook.
14: මතකද Singer Big Bonanza. 60%ක discount අරගෙන මේ අමුදේ තාවා.
15: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි Singer Big Bonanza mid-year shopping festival.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
19: සියතර ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: මාව දැකලා හැංගුණානේ.
21: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
19: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
22: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙන ගන්න නෑනේ.
19: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
23: සියත ටීවී තුලින්.
24: 98.2 98.4
25: පාන් නැවගේ කොමුකොකේ
26: ඕ ප්‍රේක්
25: නැවගේ
26: පති මුරේ
25: සුන් ස්්‍රයින මචන්
26: අද විතරයි සිකුරාදා
24: සියතා දෙවයින පුරා.

0: දැන් වෙලා උදැසන 11 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: थिएटर टॉप स्टोरी
1: डेंगु रोगीन असुदहस इक्मवाय වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114ක්. ජූලි මාසයේ ගත වූ දින 23 තුළ පමණක් ඩෙංගු රෝගීන් 24,739 දෙනෙකු වාර්තා වුණා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක්. ඩෙංගු අති වසංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහාශ සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තියේ යම් පාලනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ තවදුරටත් බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක ඩෙංගු අධි අවදානම් තත්වයක් පවතින බවයි. මදුරුවන් භවන ස්ථාන සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියා.
2: අවධානය යොමු කරන්න ඕනේ මේ මදුරුව භවන ස්ථාන තියෙනවා නම්, ඒ කියන්නේ වතුර එකතු වෙන ස්ථාන තියෙනවා නම්, ඒක තු වෙලා දවස් 3-4ක් එකතු වෙලා තියෙනවා නම්, එවැනි දේවල් ටික ඉවත් කරන්න කියලා. මොකද සමහර තැන්වල විසි කරලා තියෙන දේවල්, ඒ දේවල් සම්පූර්ණයෙන් ඉවත් කරන ඕනේ පරිසරයට එකතු නොකළ යුතුයි. ඒ වැනි දේවල් සහ සමහර වෙලාවට දේවල් වල ආයතන වල පිටන්නවා පාසල් වල වුණත් සමහර දේවල් ඉවත් කරලා ඒවා විසි කරන්න බෑ. මොකද සමහර ලාවට ඒවා ආයතනික දේවල් වෙන්න පුළුවන්, ඒවා ඉන්වෙන්ටරි දේවල් වෙන්න පුළුවන් සහ සමහර ගෙවල් වල පහු කාලෙදී භාවිතයට ගැනීමට සඳහා කියලා අයින් කරලා තියෙනවා. නමුත් ඒවත් නොදැනුවත්වම ඒවට වැහි වතුර හෝ යම් කිසි දෙයක් වතුර එකතු වෙලා ඒවා මදුර භවන ස්ථාන බවට පත් වෙනවා. ඒවා තමයි ඒවා ඉවත් කරන්න බැරි නම් ඒවා යම් කිසි ආකාරයකින් ආවරණය කරලා තියන්න ඕනේ වතුර එකතු නොවෙන්න. සහ ඉවත් කළ යුතු දේවල් නම් ඒවා හරියාකාරව බෙහෙත් කරන්නත් ඕනේ.
1: සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 888 666.

0: ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකතනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකතනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
5: මගේ ජීවිතයේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ. ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768232444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: තාක්ෂණික
10: සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
11: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM මහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
19: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
20: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
4: මම හිතන්නේ නැහැ.
20: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
21: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
22: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
20: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
23: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
24: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
25: සියත දිවයින පුරා.

අද ජූලි මාසේ 24 වෙනිදා වීකෙන්ඩ් එක පටන් ගන්නයි හදන්නේ. වීකෙන්ඩ් එකේ ඔන්න හොඳ ආරංචියක් ඔබට තියෙනවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකත් එක්ක ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා මේ වීකෙන්ඩ් එකත් ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එකක් කරගන්න. දන්නවනේ ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න, gift එකක් විදිහට එවන්න ඔබට පුළුවන්කම තියෙන හොඳම platform එක තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක. කියන්නේ ඉතින් ජූලි මාසේ 24, 25, 26 කියන දවස් තුනේ ලංකාවේ ඕනම තැනකට ඔබේ ඕඩර් කියලා ගෙනල්ල දෙන්න ලෑස්ති. ඩිලිවරි ගාස්තු වලින් ඔබව නිදහස් කරලා එක කොන්දේසියේ තියෙන රුපියල් 4500ට වඩා ඔබේ බිල් එකේ ගාණ වැඩි වෙන්න ඕන. ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ වගේ chance එකක් හම්බුනම ඒක ඇඳුමක් දෙකක් අරගෙන වැඩක් නැහැ. ඔබට තේරෙනවද මං කියන එක? වැඩේ කරගන්න ඕනේ විදිහට www.tilakawardena.com වෙබ්සයිට් එකට ඔබ යන්න ඕන. එහෙම ගෙන්න ගන්න ඕනම දෙයක් ඔබට අපහු මාරු කරගන්න හිතුනොත් මේක මට සෙට් වෙන්නේ නැහැ. ආය රිටර්න් කරන්න ඕන කියලා හිතනොත් ඒ ඇඳුමත් එක්කෙන බිල්ස් ටැක්ස් අනම් මනම් ඒ දේවල් අයින් කරන්නේ නැතුව, ඇඳුමට හානියක් කරන්නේ නැතුව, අනම් මනම් පැල්ලම් ගා ගන්න නැතුව ඔබට පුළුවන් දවස් 21ක් තියෙනවා ආපහු ළඟම තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට ගිහිල්ලා මාරු කරගන්න. මතකයිනේ රුපියල් 4500ට වඩා ඔබේ බිල් එක වැඩි නම් අද ඉඳන්, ඒ කියන්නේ 24 වෙනිදා ඉඳන් 26 වෙනිදා වෙනකන් ඔබට ඩිලිවරි ගාස්තුවක් නැතුවම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඇඳුමක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ ඕනම තැනකට එයාලා ඔබේ ඕඩර් එක ගෙනත් දෙන්න ලැස්තියි.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස් පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහැ ලප විදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තෙර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
7: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
2: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
13: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලා ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
18: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩ කාර්යා. david pierce motor company private limited with it.
15: හිරි ගොවි දිවි සරුවේ මයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි.
5: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම.
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
4: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: බජාජ් වීගෝ ජූලි වාසි. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත.
7: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115 880 400 එල්ලෝ එල්සී රන් සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්.
20: වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
24: ගංගාතරෝට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
25: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
26: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
27: London prison break. Nuwaral Mokambaradi.
28: Ada, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka, Infinity. Heta, BNS, Kanchana, Ravin, Sarit Surit with news.
27: Up London Prison Break, Nuwaral Mokambaradi.
28: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරටු වෙන්
27: විමසීම් 0756336
28: Organizers and media partners
27: Global Events Sieta FM Sieta TV
29: Loki Kone Kohe Ho Friday Wanna Listen Sieta Ma
27: Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren Sieta Sikurana Sieta Divine Apura

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට 10% බද්දක් රේගුව නිර්ණායක ඉල්ලයි. මෙම මස අග ඉන්ධන මිල නොවෙනස් වන ලකුණු. ඩෙංගු රෝගීන් 80,000 ඉක්මවයි.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Αξιοπρεπία. Divine Apura.
1: ටික ටික ගෙවන්න අලුතින් ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් ඔබට හොඳම ඔප්ෂන් එක ගැන අපි මතක් කරලා තියෙනවා. ඒ තමයි තිලකවර්ධන සෙලියුල් එක. දැන් ෆෝන් එකේ ගාන එකපාර ඔබ ගෙවන්න ඕනේ නැහනේ. 130ක් මුලින් ගෙවන්න, ඉතුරු ටික ගෙවාගෙන යන ඔබට මාස 24ක කාලයක් ඒගොල්ල දීලා තිනවා. දැන් එහෙම කියවම බලයි මොනවද දන්නේ තියෙන ෆෝන්ස් කියලා. මතක් කරන ලිස්ට් එක ඔබට. Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Humidigi, TCL, Blackview ලොකු range එකක් තියෙන මේ විදිහට ඔබට තෝරගන්න. පොඩි දේවල් ටිකක් කරන්න ඕන ඔබත් එක්ක. අනිවාර්යයෙන්ම ෆෝන් එක ගන්න යද්දි ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න. දෙන්නගේම ID card තියෙන්න ඕන. 130ක down payment එක කරන්න. මාස 24ක් වෙනකන් ඔබට ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔබ down payment එක ටිකක් වැඩිපුර දාන්න ඕන. වැඩේ පොඩ්ඩක් බැලන්ස් එකක් දාගන්න. ඔබට පුළුවන් තිලකවර්ධන සෙලවල එකත් එක්ක කතා කරලා යන්න පුළුවන්. ඔබට කිරිබත්ගොඩ, වත්තල, කඩවත, ගම්පහ, ජායල, නිට්ටබුව, මහනුවර, කුරුණෑගල තියෙන තිලකවර්ධන සෙලවල වලට ඒගොල්ලන්ගේ පොඩි වැඩක් තිබ්බා. එහෙම ගෙවන්න ගන්න ස්මාර්ට් ෆෝන් එකක් එක්ක පවර් බෑන්ක් එකක් ෆ්‍රී දෙනවා. 10,000 mAh පවර් බෑන්ක් එකක් නිකන් හම්බෙන්නේ ෆෝන් එකත් එක්ක. ෆෝන් එකත් එකපාර සල්ලි දීලා ගන්න එනේ. වැඩේ කරගන්න. දැන් පවර් බෑන්ක් එක වැඩේ නම් ටික දවසක් ඒගොල්ලෝ පටන් ගන්න. තාම තියෙනවද කියලා බලන්න. මේ වීකෙන්ඩ් එක හොඳ ඔබට ෆෝන් එකක් ගන්න. කපාරසල්ලි දිල ගන්න නෙවෙයි, ටික ටික ගෙවන්න ගන්න. යන්න තිලකවර්ධන සෙලියුල් එකකට.

0: ඔස්සේ තහගෙන ඉන්න දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අමරිකාවෙන් ශ්‍රී ලංකාවට 10% බද්දක් රේගුව නිර්ණායකිල්ලයි. මෙම මස අග ඉන්ධන මිල නොවෙනස් වන ලකුණු. ඩෙංගු රෝගීන් 80,000 ඉක්මවයි. මෙම වසරේ වෙඩි තැබීම් 21ක්.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0.117 888 666.
1: අමරිකා විසින් ශ්‍රී ලංකාවට පැන වූ නව ආනයන බදුවලින් පසුව මෙවන විට ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවෙන සමස්ත බදු ප්‍රතිශතය 10% බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ අලුතින් පැන වූ 10% බද්ද පනවා ඇත්තේ මීට පෙර පනවා තිබූ 10% බද්ද අහෝසි වීමෙන් පසුව බවයි.
4: 10% තීරු බද්දක් තමා අපිට ජූලි මාසයේ 24 දක්වා ක්‍රියාත්මක වුණේ. ඒ අනුව නව බද්ද සම්බන්ධයෙන් පසුගිය දිනවල අපි සාකච්ඡා කියා මාර්කීපයක් ගත්තා. මොකද ලංකාවේ රටවල් ගණනාවකට ඇමරිකා සත් ජනපදයේ මගින් අපිට දුන්නා යම් කිසි නිර්ණායක කීපයක්. අපි අප්‍රේණ සඳහා යොදා ගන්න බහඬ ළමා ශ්‍රමය යොදා ගැනීම නොගැනීම සම්බන්ධයෙන් ගානිකුත් නිර්ණායක. ඒ අනුව ශ්‍රී ලංකා සම්බන්ධයෙන් අපගේ ලිඛිත අපගේ සබ්මිෂන් එක අපි ජූලි මාසේ 9 අපගේ වෙළඳකට අමාත්‍යාංශය විසින් ඒක ඉදිරිපත් කරා. ඒ අනුව ජූලි මාසේ 27 වෙනිදා ක්‍රියාත්මක පරිදි නව තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් 17කට 10% තීරු බද්ද තමයි පැනවෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි අපගේ ශිල් අපනයන කරුවෝ සංවිධාන සමග සාකච්ඡා කරා.
1: අමරිකා විසින් ශ්‍රී ලංකාව ඇතුළු සිය වෙළඳ හවුල්කාර පාර්ශව 60කට පමණ නව ආනයන බදු පැනවීමට තීරණය කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි. මෙලෙස නව ආනයන බදු පනවා ඇත්තේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම වැඩ පැවැත්වීම සඳහා එම රටවල් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% සිට 12.5% දක්වා බදු ප්‍රතිශතවලින් එම රටවලට බදු පැනවෙනු ඇති. අමරිකා වෙළඳ නියෝජිත ජිම්සන් ග්‍රියා සඳහන් කළේ බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීමට එකඟ වූ රටවලට 10% බද්දක් පැනවෙන බවයි. එවැනි කැපවීමක් නොදැක් වූ රටවලට පැනවෙන බද්ද 12.5%. ශ්‍රී ලංකාවට 10% බද්දක් පනවනු ලැබුවා. මීට පෙර පසුගිය ජුනි 10 ශ්‍රී ලංකාව සඳහා අමරිකා විසින් යෝජනා කර තිබුණේ 12.5% බද්දක්. පසුව බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කරමින් ජුලි 10 ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගනු ලැබුවා. ඊට අදාළ නියෝගයට අත්සන් තබා ඇත්තේ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. ඒ අනුව ජුලි මස 10 දින සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැනීම් කරනු ලබන, නිෂ්පාදනය කරනු ලබන හෝ නිම කරනු ලබන ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම තහනම්. ඒ අනුව කිසියම් රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කිසියම් භාණ්ඩයක් බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් නිෂ්පාදනය කර ඇද්දයන්න හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙතෙක් නිර්ණායක ලබා දී නොමැති බවයි.
5: ගැසට් පත්‍රය නිකුත් වෙලා තියෙනවා මේම භාණ්ඩ ආනයනය කරන්න බෑ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ භාණ්ඩ කොහොමද අපි අඳුරගන්නේ? භාණ්ඩයක් දිහා බැලලා මේකට පාවිච්චි කරපු ශ්‍රමය බලහත්කාරයෙන් ගත්තයි කියලා අපිට දැනගන්න ක්‍රමයක් නැහැනේ. එතකොට ඒක හඳුනාගන්න නිර්ණායක මොනවද? කොහෙන්ද අපි දැන් ඒකට සහතිකයක් ගන්න ඕනද? එහෙම නැත්නම් ඒ ස්ටෑන්ඩඩ් මෙන්න මේ ප්‍රදේශවල මෙන්න මේ රටවල් වල බලහත්කාර ශ්‍රමය භාවිතා වෙනවා. එහෙම නැත්නම් ඒක එහෙම වුණේ නැහැ කියලා සහතිකයක් ආගෙන හරි ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එකකින් ගන්න අවශ්‍යයි. හරි මොන හරි ඒ වගේ නිර්ණායක ටිකක් තියෙන්න ඕනේ මේක අඳුනගන්න. ඉතින් එහෙම දැනට තාම මේකක් නිකුත් වෙලා නැහැ.
1: මෙරට අපනයන වලින් 25%ක් ඇමරිකා වෙත සිදු කරනු ලබනවා. පසුගිය ජනවාරි සිට අප්‍රියල් දක්වා අමරිකාවට සිදු කළ අපනයනවලින් ඩොලර් මිලියන 945.76ක ආදායමක් ලැබී තිබුණා. පසුගිය අප්‍රියල් මාසයේ අමරිකාවට සිදු කළ ආනයනවලින් උපයා ඇති ආදායම අමරිකා ඩොලර් මිලියන 196.37ක්. බොරතෙල් බැරලියක මිල තවදුරටත් සී ග්‍රේන් ඉහළ ගියහොත් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර ඩිත්තිකුමාර සඳහන් කළේ ඉදිරි දින 6ක කාලය තුළ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන බවයි. බොරතෙල් මිල ඉහළ නොගියහොත් දැනට පවතින මිල ගණන් මට්ටමෙහි තවදුරටත් ඉන්ධන ලබා දිය හැකි බවයි ඔහු සඳහන් කළේ. ඉන්ධන මිල සහනයක් ලබාදීමේ හැකියාවක් නොමැති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පැවසුවා. බොරතෙල් මිල පිළිබඳව බ්‍රෙන්ට් දර්ශකයට අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල අමරිකා ඩොලර් 100.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වැත්තේ අමරිකා ඩොලර් 92.07ක් ලෙසයි. ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය කළ සමාගම අසාදු ලේඛන ගත නොකිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
6: අවසාන නිර්දේශය මිත්‍රශීලී එකඟතාවයකින් මෙම ගැටලුව දෙරට අතර විසඳාගත යුතුය යන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව හා 2022/1/3 දින සමතේට එළඹී සමත කොන්දේසි ප්‍රකාරව මෙතෙක් අවසන් වී නැති මෙම පොහොර ආනයන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ තත්වයට පත්විය හැකි බැවින් හා එමගින් දෙරට අතර පවතින මිත්‍රශීලී සම්බන්ධතාවයට ඉදිරියේදී ගැටලුවක් ඇතිවිය හැකි හේයින් උක්ත සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත නොකිරීම තවද මේ වන විට කාබනික පොහොර ප්‍රසම්පාදනයට අදාළව 94.19 දරන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන පනත යටතේ විමර්ශනයක් ආරම්භ කොට පවත්වාගෙන යන බැවින් එකී විමර්ශනය අවසානයේදී ඒ සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු සිදු කරනු ඇත.
1: මෙහි වංචාවක් සිදුව ඇද්දයන්න අනාවරණ වී ඇද්දැයි ප්‍රශ්න කළේ සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින්.
7: මං අහන්නේ මේක වංචාවක් නෙවෙයි නේද? මට වංචාව අහන්න ඕනි නෑ. ඔබ දීපු පිළිතුරක් ඔබේ ආණ්ඩුව ගත්ත වර්තමාන තීන්දුවත් අනුව මේ අසූචි පොහොර මිලදී ගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රසම්පාදනයේ හරි නිසා මේක වංචාවක් නෙවෙයි කියන කාරණේ ඔබතුමාට කියන්න පුළුවන්.
1: සිද්ධිය පිළිබඳ චීන රජය සමග ගැටලුවක් නොමැති බව නියෝජ්‍ය මාත්‍යවරයා සඳහන් කළා.
6: අපි එදත් මේ පෝර නැව එනකොට ඒකට අදාළව හැප්පුණා. ඒ හැප්පුණේ අපි චීන රජයත් එක්ක නෙමෙයි. චීන රජය අපි ගැටලුවක් කරගත්තේ නැහැ. අද වර්තමාන විඳකොට චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඉතාමත්ම මිත්‍රශීලී ගනුදෙනුවක් පවත්වාගෙන ඉතාමත්ම සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. ඒ නිසා රටවල් දෙකක් අතරේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපේ රට ඇතුලේ මීට අදාළව වගකීම් ඉන්නවා. ඒ අයට අදාළව විමර්ශන යනවා. ඒ විමර්ශන වලින් එන කරුණු අනුව නීත්‍යානුකූලව කටයුතු කරන්න කිසිසේත්
1: සේවක අර්ථ සාධක අරමුදලට පසුකේ සමයේ දැඩි අලාභ සිදු ඇති බවයි කම්කරු නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ.
7: විතරක් නෙමෙයි සේවක අර්ථසාධක අරමුදල වලට 2002 ඉඳලා 2015 දක්වා බැඳුම් කරවලින් සිදුවෙච්ච පාඩුව රුපියල් බිලියන 9.8ක්. ඒ වගේම ඒ සම්බන්ධයෙන් කොටස් වෙළඳපොළ ආයෝජනයේ මගින් පම්පින් ඇන් ඩම්පින් නැත්නම් වෙළඳපොළ මිල අධිකව ඉහළ ගොස් ඇති වෙලාවක මිලදී අරගෙන 1998 ඉඳලා 2017 දක්වා EPF අරමුදලට සිදු කරන ලද පාඩුව රුපියල් බිලියන 9.4ක්. ඒ විතරක් නෙමෙයි ලැයිස්තුගත නොවන සමාගම්වල ආයෝජනය කිරීම තුලින් රුපියල් බිලියන 12.4ක් අඳුන නොගත් ආවස්තික පිරිවැයක් ඔපචුනිටි කොස්ට් දැරීමට සිදු වූ බව වෙරිටේ රිසර්ච් ආයතනයේ මගින් ඇස්තමේන්තු කරලා තිබෙනවා. මා කලින් දැක්වූ ඒ වංචා දූෂණ හොරකම් පිළිබඳව විනිවිදභාවය ඒවා සිදු නොවන ලෙස විනිවිදභාවය තහවුරු කරමින් නියාමන ආයතනවල නිසි අධීක්ෂණයට ලක්වන පරිදි නිශ්චිත ආයතනික රාමුවක් සැලසුම් කරනවා.
1: දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ බලපෑම වැළැක්වීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළා.
8: ඒ සිදුවුණු පාඩුව ආපහු රජයට ලබා ගැනීමේ නෛතික ක්‍රමවේදයක්. ඒ වගේම ඒ වැරදි කරපු අයට කිසි ක්‍රියාමාර්ග අරගෙන මේ මොකද රටේ ජනතාවගේ සල්ලි, වැඩ කරන ජනතාවගේ සල්ලි, ඒව ලබා ගන්න වැඩ පිළිවෙලක් යොදවන්න. EPF ETF එකට පික් පොකට් ගහපු එක IMF ගිවිසුම හරහා මොකද වැඩ කරන ජනතාවගෙන් තමයි ඕක කපාගත්තේ. ඒෂිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන වැඩ පිළිවෙල තුළ ඇත්ත වශයෙන්ම වැඩ කරන ජනතාවගේ අරමුදල් වලින් තමයි ඒ කප්පාදුව සිදුවුනේ. ඔබතුමාගේ රජෙත් අවධානය යොමු කරනවා අන්න ඒ අඩුපාඩුව, ඒ වරද නිවැරදි කරන්නට කරුණා කරලා ඉක්මනින්ම පියවර ගන්නේ කියන කාරණා.
1: ඊට නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රතිචාර දැක්වුවා.
9: පොතට කලින් හැමදාම පිටකවරේ තමයි බලන්නේ. ඒ වගේම එළියේ සමහර වෘත්ති සමිති ඉන්නවා. මේක මේ විදිහටම හොරහේ කිඹුල්ලු දකින පොතට කලින් පිටකවරේ පමණක් කියවන. දැන් මේ තියෙන පිටකවරේ කියවලා. අපි මාස 3ක් ඇතුළත වාර්තාවක් ගන්න කමිටුව පත්කලා තිබෙන්නේ. දැන් මේකේ කමිටුවේ තියෙන්නේ මොනවද? මේකට වෙන්නේ යන්නේ මොනවද ඔක්කොම අහනවා. කමිටුවේ නිර්දේශාවට පස්සේ ගරු විපක්ෂ දායකතුමත් යෝජනා කළ පරිදි ත්‍රිපාර්ශ්වීය අපේ ආයතනයේ තිබෙන NLAC එක, වෘත්ති සමිති, සේවා යෝජකීන්, ඒ වගේම අපේ රජය නියෝජනය වෙන ඒකට මේක යොමු කරනවා. ඒ වගේම අනිකුත් සංවිධාන සමගත් ඔබතුමා යෝජනා කළ පරිදි එම වාර්තාව මත පදනම් ගල අපිට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නට පුළුවන් කරලා අපි වඩාත් හොඳ අදහස් යෝජනා අරගෙන වඩාත් හොඳම තැනකට මේක කටයුතු කරමු. මේක කිසිසේත් මේ අරමුදල් ඉතිහාසයේ සිද්ධ වෙච්ච විනාශය වෙන්න, මේ මංකොල්ල කන්න, මේ අරමුදල් වලට අත තියෙන එක ව්‍යුහයක් නෙවෙයි, ඒව ආරක්ෂා කරන ව්‍යුහයක් තමයි අපි මේ ඒකට අදාළ යෝජනා දෙන්න කියලා තමයි මෙවැනි කමිටුවක් පත් කරලා තියෙන්නේ.
1: වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 21ක් සිදුව තිබෙනවා. ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 14ක්. 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටහෂය සඳහන් කළේ. වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකට ඊ රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සාදයකට සහභාගී වී සිටියදී. මෝටරතියකින් පැමිණි බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කළා. මේ අතර දෙමටකොඩ කුප්පියාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහල වෙතයි. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත්තේ තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්. තුවාල ලබා ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර චීන ජාතිකයන් පැමිණි බවට සැක කෙරෙන සුකෝපභෝගී ජීප් රථය පාදුක්ක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගැනුණා. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක පවසනවා. ඔහු සඳහන් කළේ තවදුරටත් රැඳවියන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි. බන්ධනාගාර ගැටුමෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළා. ඉන් 17 දෙනෙකු වෙඩිවැදීමෙන් සහ 11 දෙනෙකු මොට ආයුධවලින් කළ පහරදීම්වලින් මියගොස් ඇති බවයි මේගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ. අපරාධයක් සිදුව ඇති බවට තම අධිකරණය නිරීක්ෂණය කර ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මේ වන විට පුද්ගලයන් 969 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. සැකකරුවන් 40 දෙනෙකුගේ අන්වර්ථ නාමයන් සොයාගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි දිනේදී වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කළා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 දෙනෙක්. ජුලි මාසයේ ගත වූ දින 23 තුළ පමණක් ඩෙංගු රෝගීන් 24,739 දෙනෙකු වාර්තා වුණා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක්. ඩෙංගු අධිවසංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහෂ සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තියේ යම් පාලනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංකර සඳහන් කළේ තවදුරටත් බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ පවතින බවයි. මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියා.
10: අවධානය යොමු කරන්න ඕනේ මේ මදුරුව බෝවෙන ස්ථාන තියෙනවා නම්, ඒ කියන්නේ වතුර එකතු වෙන ස්ථාන තියෙනවා නම්, ඒකතු වෙලා දවස් 3-4ක් එකතු වෙලා තියෙනවා නම්, එවැනි දේවල් ටික ඉවත් කරන්න කියලා. මොකද සමහර තැන්වල විසි කරලා තියෙන දේවල්, ඒ දේවල් සම්පූර්ණයෙන් ඉවත් කරන ඕනේ පරිසරයට එකතු නොකළ යුතුයි. ඒ වැනි දේවල් සහ සමහර වෙලාවට ගෙවල් වල ආයතන වල පිටන්නවා පාසල් වල වුණා සමහර දේවල් ඉවත් කරලා ඒවා විසි කරන්න බෑ. මොකද සමහර ලාවට ඒවා ආයතනික දේවල් වෙන්න පුළුවන්, ඒවා ඉන්වෙන්ටරි ගත දේවල් වෙන්න පුළුවන්, සහ සමහර ගෙවල් වල පහු කාලෙදී භාවිතයට ගැනීම සඳහා කියලා අයින් කළා.
1: මේ අතර ඩෙංගු මරණවලට ප්‍රධාන වශයෙන් හේතු හතරක් බලපාන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහනය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ රෝගී තත්ත්වය උත්සන්න වනතුරු රෝගීන් නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීම එක් හේතුවක් බවයි. රෝගීන් රෝහල්ගත වුවද රෝහල්ගත වීමේ අවශ්‍යතාවක් නැති බව පවසා නිවෙස් තුළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කිරීම හේතුවෙන්ද ඩෙංගු මරණ සිදුවන බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ. රෝහල්ගත වන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරතුර සිදුවන අඩුපාඩු මතද මරණ සිදුවිය හැකි බවත්, වෛද්‍ය නොසැලකිල්ල මත ඩෙංගු මරණ සිදුවූ බවට නිල වශයෙන් තහවුරු පැමිණිලි නොමැති බවත් ඔහු කියා සිටියා. සංකූලතාවයන් සහ අසාධ්‍යතාව මත රෝහල් තුලදී මියයාම හතරවන හේතු සාධකය බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහනයේ සභාපතිවරයා කියා සිටියේ. මෙම කරුණු හතරින් මේ දිනවල වැඩිම ඩෙංගු මරණ සිදුව ඇත්තේ රෝගී සංකූලතාවයන් හේතුවෙන් බවද ඔහු සඳහන් කළා. මෙවර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 9 වන ඉරිදා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට නියමිතයි. විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 9:30 සිට 10:45 දක්වා පැවැත්වෙනු ඇති. පළමු ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 11:15 සිට පස්වරු 12:15 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ පැමිණීමේ ලේඛනයේ තොරතුරු සංශෝධනයට අවස්ථාව දී තිබෙනවා. එම ලේඛන යොමු කර ඇත්තේ අදාළ පාසල් පිහිටි අධ්‍යාපන කාර්යාල වෙතයි. එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍ය වුවහොත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම තොරතුරු සංශෝධනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති. ලබන 3 වනදා දක්වා එම අවස්ථාව හිමිවන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර 2026 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 3 වන පාසල් වාරයේ පළමු අදියර ලබන 27 වන සතුදා ආරම්භ වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ලබන 31 වනදායින් අවසන් වනු ඇති. එම පාසල්වල 3 වන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 3 වනදා ආරම්භ වීමට නියමිතයි. බහරීනයේ සහ ජෝදානයේ පිහිටි ඇමරිකා හමුදා පහසුකම්වලට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන හමුදාව පවසනවා. එරට හමුදාව සඳහන් කළේ බහරීනයේ ෂේක් ඊසා ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩා ටැංකි උපකරණ සහ බැරැක්ක ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි. ජෝදානයේ අල් අස්රා කඳවුර වෙතද ප්‍රහාර එල්ල කළා. ඉරානයට අයත් අත්හිටුවා ඇති වත්කම් භාවිත කිරීම භයානක පූර්වාදර්ශයක් විය හැකි බව ඉරානය දැනුම් දී සිටිනවා. එරට විදේශ මාත්‍ය අබ්බාස් එර්ක්ෂී සඳහන් කළේ එවැනි වත්කම් භාවිත කිරීම ගැටලු සහගත තත්ත්වයන් වලට හේතුවනු ඇති බවයි. නෞකා භාණ්ඩ හෝ සිදුවන සෙසු හානි සඳහා ගෙවීම් කිරීමට අමෙරිකාව සතුව පවතින ඉරාන වත්කම් භාවිත කරන බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. යලි සිරස්තල. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 10% බද්දක්. රේගුව නිර්ණායක ඉල්ලයි. මෙම මස අග ඉන්ධන මිල නොවෙනස් වන ලකුණු. ඩෙංගු රෝගීන් 80,000 ඉක්මවයි. මෙම වසරේ වෙඩි තැබීම් 21ක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: මියසික් ෆිල්ඩ් එකේ අලුත් වැඩ කරන ලහිරු පෙරේරා
2: මේ දවස්වල YouTube වල වෙනස්ම වැඩක් කරනවා අපි දැක්කා.

0: මොකද මේ ඔයාගේම සින්දුවල අලුත් වර්ෂන්ස් අප්ලෝඩ් කරලා තිබ්බේ?
1: අලුතෙන් බෑන්ඩ් එකක් එනවා. බෑන්ඩ් එකේ වැඩ ටික තමයි මේ ගාගෙන ඉන්නේ දැන්. චාන්ස් කියලා බෑන්ඩ් එකක් අඳුනලා දෙන්න යන්නේ ලෝකෙ.
2: ඒ පර්ෆෝමන්ස් ඔක්කොම ලයිව් කියලා තමයි ඔයා කියලා තිබ්බේ.
1: සාමාන්‍යයෙන් කරන්නේ බෑන්ඩ් එකක් ප්‍රී රෙකෝඩ් කරලා ඉවරලා එක වීඩියෝ කරන එකනේ. මේක එක ලයිව් තමයි ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ වෙච්ච නම් කොහොමත් පළවෙනි වතාව වෙන්නේ නැති මම හිතන්නේ. ඔය වගේ සෙග්මන්ට් එකක් කරනවා දැන් නෝමල් කොන්සර්ට් එකක පර්ෆෝමන්ස් එකක් කරනවා නැත්නම් කට්ටිය ලයිව් ප්ලේ කරලා දාන්නෙම නැති ලෙවල් එකක් මුදී.
0: මේ දවස්වල ලොකු වැඩකට නේද ලෑස්ති වෙන්නේ?
1: කොන්සර්ට් එකක් එන්න හදන්නේ. අන්න ඔක තමයි කතා. මගේ පළවෙනි කොන්සර්ට් එක එනවා ඉස්සරහ.
2: අවද්ද දැන් කොන්සර්ට් එක තියෙන්නේ.
1: ඔයාලා කොහෙද

0: SCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමයි.
1: No limit sale එක දැන් ආයෙ ඇවිල්ලා. 70%ක් දක්වා සුපිරිවට්ටම් මිල කරන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා. No limit chakavanha no limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
2: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
3: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-02-1. AOC Smart Performance Trusted Worldwide.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: ඩෙන්ගු මාරාන්තිකයි. මේනාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
6: ඩෙන්ගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙන්ගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
5: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
8: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Vatina. Rhino Premier Roofing Sheet. Petty Vistar Sandhal. Dhatunai Anuhaya Amatan.
11: Sir, apita turutura klabila dino potential prison break ikak gana. Mee maase 24 25 dawasala.
12: Manas gathada?
13: Wang wang nakkar.
11: Sorry sir.
14: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: Daku daku dam.
15: London Prison Break Nuwara Bokamberdi
16: Ada Vasti Yohane Kaiser Dinesh Lahiru Samaka Infinity Heta BNS Kanchana Ravin Sarit Surik with news
15: London Prison Break Nuwara Bokamberdi
16: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
15: විමසීම් 0756336331
16: Organizers and Media Partners
15: Global Events Seetha FM Seetha TV Sri Lankiya Reality Vedikave Alutma Peraliya Seetha Voice of Family ලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
17: 98.2 98.4
18: පන්නේ වගේ කමුකකේ
19: ප්‍රේක්
18: නේ වගේ
19: පතිමුරේ
18: සුන්ස් ෆයිනේ මචං
19: අද විතරයි සිකුරාදා
17: සියත දෙවයින පුරා

0: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
5: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den hari ma lesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekat express karanna pick me flash book karanna
6: 20 and upgrade 20 and upgrade
7: alut song ekakda
6: na then singer king asus hp dell acer msi laptops ganna monthly installment ekak 20000 vitarai so 20 and upgrade
7: upgrade wenna laptops ganna singer ekata adama enna
8: ayya mata apple malak denna
9: onna api denawa me nankita apple malak aa tava sudu aralia malakui daffodil malakui sapattu malakui sepalika malakui camellia malakui tava madu malakui dehi malakui
8: ayya mata mal god
9: ඔව්වා මොනවද නංගී අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: Big big dinumai bonanza bonanza
11: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dank here 2343ට දැන්ම sms කර දවටනේ ළඟ තබා ගන්න
12: මතකද මතකද මතකද මතකද singa big bonanza
13: 160% discount අරගෙන
14: මේ අමු දෙතාවා
15: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න ජුනි 31 දක්වා පමණයි single big bonanza mid-year shopping festival
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
17: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
18: දවස් පහත් සතියක් වගේ අතර කාලයක් කරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි. කෑම කන්න විදිහක්
19: නැති හින්දා.
18: නැති වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ. ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා. මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුව. නැතුවම නැතුව.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: 98.2 98.4
2: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: දැන් වෙලාව තමයි 1 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: कोठी का खुश शतदंग वटा රුපියල් මිලියන 10ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේකෝ විසින්. රතු මිරිස් තොගයක් තුළ සංගමා තිබේදී සොයාගත් කුෂ් ප්‍රමාණය කිලෝවත්. තායිලන්තයේ සිට මිරිස් තොගය යොමු කර ඇති බවයි රේකෝ සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලරයක විකුණුමන් පත රුපියල් 340.79ක් බවට පත්ව තිබෙනවා. එහි ගැණුමන් පත රුපියල් 331.62ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුමන් පත දක්ුණේ රුපියල් 240.19ක් ලෙසයි. එහි ගැණුමන් පත රුපියල් 228.90ක් බවට පත් වුණා.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666
3: Siyata Divine

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්ටි නේද?
4: WhatsApp කරන්න 0718-492-492 0718-321-377 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help

திலகவர்தன டெக்ஸ்டைல்ஸ் සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: Dannun da sudu kochi gena e Disney.
1: Dannin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
7: එයි, හතද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
1: සියත ටීවී තුලින්.
9: සියත දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින්.

0: ඇත්තම
1: 98.0 දෙකෙන් 98.4 සියත සිකුරාද සියත දිවයින පුරා

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හදිස්සියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
6: අන්පෞමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
7: හිනා වෙන්න මෙන්න වෙලාව.
8: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒත් ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
9: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
10: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
16: නිවාසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Media Shopping Festival.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
20: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන් ගෙන්.
22: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pierce motor company private limited with
23: හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි.
24: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
25: සතුට රසගුණ මුසු වෙන කැමවල රස සුරකින
24: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
26: මුළු පවුලටම මගේ ගානටම
27: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
28: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Vogue Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
29: Bajaj Vigo ජූලි වාසී. Bajaj Vigo electric 3-rod රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce e-mobility වෙත.
30: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත්. අමතන්න 0115 880 400. එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
31: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහ
1: ඇතු රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
4: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
5: ගන්න අතරට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
3: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
6: දොරගුළු වැරෙන මතක සේප්පෝ.
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
6: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගැවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: රැයක් පුරා විඳින පැයක්.
9: රැදායයි. කීදායයි.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
10: ලැබෙනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගන්න. මේ මාසේ 24 25 දවස්වල.
13: මනස්ගතද?
10: සෝරි සර්.
31: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
32: London prison break. නුවර බෝකම්බරදී.
33: වස්ති යෝහනේ කයිසර් දිනේෂ් ලහිරු සමක ඉන්ෆිනිටි හෙට බීඑන්එස් කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
32: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී
33: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
32: විමසීම් 0756336
33: Organizers and media partners.
32: Global events, CFM, CFM.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: Original quality බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුරු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777-133-021 Asta Toner print smart save more.
5: Big big දිනුමයි Bonanza Bonanza.
6: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් බුක් කරන්න.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 7155555 අමතන්න.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
12: ගෙදරින් හැම දෙයකටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියපර පොකට් මනි.
16: මැනියෝ
17: මොකද්ද කාරණේ කියාපියා?
16: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
17: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
16: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මෑණියෝ.
17: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
18: හිදු ආර්ය රත්න සමග හෙට උදේ 10ට
19: සියත 2020.
20: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් එබ දෙකකුත් ගහලා
21: ඈරාලහමි.
20: ඇහුන් නැද්ද මං කියපුවා?
21: නෑ නෑ අහන් හිටියේ.
20: මොනවද අහන් හිටියේ?
21: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
20: හෑ?
21: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
13: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාක්කාරේ
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
3: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
17: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
17: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ?
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: හවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: क्या था टॉप स्टोरी।
1: හෙරොයින් තොගයක් විනාශ කිරීමට සලසම්. නඩුකටයුතු අවසන් වූ හෙරොයින් කිලු 99යි ග්‍රෑම් 478ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් හෙට විනාශ කිරීමට නියමිතයි. ඒ පුත්තනම වනත් විලුව ලැක්ටවත් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහනුදුනේදී. මෙම හෙරොයින් තොගය මාර්විල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුකටයුතු අවසන් වූ හෙරොයින් තොගයක්. රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බහරේ පවතින මත්ද්‍රව්‍ය තොගයක්ද විනාශ කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. සෞදි අරාබිය සමග පැවති නෑෂ්ටික ගිවිසුම් සියල්ල අහෝසි කරන බව ඇමරිකාව පවසනවා. සෞදි අරාබිය පලස්තීනයට සහයෝගය පළ කිරීමට මීට හේතුවයි. නෑෂ්ටික ගිවිසුම් සඳහා තවදුරටත් සාකච්ඡාවක් අවශ්‍ය බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. නෑෂ්ටික ගිවිසුමක් යන බලශක්ති ප්‍රභවයන් හඳුනා ගැනීම නෑෂ්ටික ආරක්ෂාව ඇතුළු ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ඇති ගිවිසුමක් බවයි සෞදි අරාබිය ඇමරිකානු ජනාධිපතිවරයාට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0.117.888.666 98.2 98.4 Siyata

good afternoon. හවස දෙකයි වෙනාඩි දහයයි. අද ෆ්‍රයිඩේ සුපිරිසි සෙට් එකක් අහමු. මේ වගේ වහමුද? නැත්නම් චුට්ටක් ස්ලෝ වෙමුද? කොහොමද කැමති? කැමැත්ත කියන්නකෝ. ඔබේ කැමැත්තට ඉඩ දෙන එකම ෂෝ එක මං හිතන්නේ මේක. අනද්ද අනිත් ෂෝස්වල එහෙම ඉතින් කැමැත්ත බලබල ඉන්නේ නෑනේ. අදාළ දේවල් ටික කෙරෙනවා, සින්දු ටික එහෙමම ප්ලේ වෙනවා නේද? එහෙම බැලුවහම ඔබට නටවන්න පුළුවන් එකම රූකඩේ මම. ඉතින් එන්න මාව පොඩ්ඩක් නටවන්න. අද හැබැයි මම විතරක් නෙවෙයි, මේ යන සින්දු වලට ඔබටත් නැට වෙයි. ෆ්‍රයිඩේ ගැම්ම තියාගමු. හැබැයි ඉඳ හිට පොඩි නිකන් බ්‍රේක් එකක් වගේ ගන්නත් එක්ක ලස්සන ස්ලෝ සින්දුවක් දෙකක් විතර අහමු. ඉතින් ජීවිතේ තියෙන්න ඕනේ එකම රිද්මෙට ගලාගෙන යනකොට ඒක මෙලොරහක් නැති වෙනවනේ, ඒකාකාරී වෙනවා. ඒ නිසා අපි වේරියේෂන්ස් තියාගෙන ලස්සන්ට මේ පැය තුන ගෙවමු. හම්බෝ බත් එක්ක මම පැය තුනක් ඉන්නවා. ඇතිනේ, හොඳටම ඇතිනේ වැඩිත් එක්ක. රයිට්, එහෙනම් වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා තියන්න. මං ආසයි ඔබ කවුද, කොහෙද ඉන්නේ, කැමති සින්දු මොනවද, ඔක්කොම දේවල් දැනගන්න. එනිසා නම ගම එක්කම වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 0711 98 2 98 4ට.

0: එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තිනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තිනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: එන්.එල්.පී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එන්.එල්.පී. හදහන. ඔබත් අදම එන්.එල්.පී. හදහන බල

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
3: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි

0: ජීවිතයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwa Dena Rhino Premier Roofing Sheet Fedwister Sandhal 1396 Amatan
5: Siyatu Siyak Kistaram Lovak Piligat Ape De
6: Cocoa Fry RBD Poltel Hatta Vassarakata Vedi Vishwasen
7: Mulu Paula Tama Mage Gana Tama
6: Cocoa Fry Saputu Rase Genina Kune
8: Subadavasa
9: Alut Vela
8: Pahasu Vela Tegi Vedi Vela Anka Tunai Lagne Kai Laksha Pahada Electric Bike Ekada
9: කැමති එකක් අපේ අතේ.
7: සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: No Limit Sale එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා mega discount. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා No Limit ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
11: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117-888-666
12: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
13: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
17: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
19: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔබ මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
1: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
4: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද වෙන ගන්න නෑනි.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්.
0: සියත දිවයින පුරා

මම ඇඹලි පිටියෙන් මම හැමදාම ඔයාව අහනවා. මේ මං හිතන්නේ ලක්මාලි වෙන්න ඕනේ. ලක්මාලිට කොච්චර හදිස්සිද කියලා නම් මට මෙසේජ් එකක් දාන්න. එයා ඇඹලි පිටියේ ඉන්න විත්තිය විතරයි මට කියලා තියෙන්නේ. LK ලක්මාලි කියලා ඔන්න WhatsApp එකේ නම තියෙනවා. ඒ නිසා හොඳට ගියා. නැත්තම් සුදු මට ෆෝන් නම්බර් එකෙන් තමයි ආව එකතු කරගන්න වෙන්නේ. ෆෝන් නම්බර් එකේ අන්තිම ඉලක්කම් 2 3 4 වගේ කියලා. එයා මට කියලා තියෙනවා ආදරේ කියලාත් ගොඩාක්. ඉතින් මාත් ආදරේනේ. මාත් ආදරේ ගොඩාක් ආදරේ. හැමදාම දෙක වෙනකම් බලාගෙනලු ඉන්නේ මං එනකන්. අනේ. How sweet. අද පළවෙනි කිස් එක ඔයාටයි කෙල්ලේ. මේ සින්දුවත් ඔයාටයි. ඔයාටයි තව එක්කෙනෙක්ටයි එක්ක. හයි සුදුමැණික, ඔන්න අපිත් ඉන්න ඔයත් එක්ක කියලා මෙසේජ් එකක් දාලා තිබ්බා. මේ දිල්රුක්ෂි සඳමාලි ස්වීට් හවුස් එකේ කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්නවා.

මේ සින්දුවේ මේ පාට් එක තව ටිකක් වැඩිපුර තිබ්බනම් කියලා මට හිතෙනවා. හොඳට නටන්න පුළුවන් නේ? නචිල නචිල දර නචිල නචිල චදපේ බලකේ නචිල නචිල මේ සින්දුවටත් එහෙම තමයි. හොඳට නටන්න පුළුවන්. මං හිතන්නේ බබත් එක්ක නටන්න ආසාවෙද කොහෙද අනු මේ සින්දුව මගෙන් ඉල්ලුවේ. රුමේනියාවේ අනු මට ආසයි අනේ ඔයා නටනවා බලන්න. මේකේ මාදුරී වගේද නටන්න පුළුවන් ආශ්චර්ය වගේද? මටත් හොඳට මේකේ ස්ටෙප්ස් ටික නම් පුළුවන්. වෙලාවක නටලා වීඩියෝ එකක් එවන්නම්කෝ. හාද?

නටල මහන්සී දැන් චුටි බ්‍රේකයක් අරගෙන ඊට පස්සේ ආයෙ සින්දුව හමු. වෙලාව හවස 2:05.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙයි.

0: රැසියාව සත්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
5: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විශ්වාසයේ අදම බත්තරමුල්ල හයිඩ් පාර්ක් කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
8: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: මැනියෝ
11: මොකක්ද කාරණේ කියපිය?
10: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
11: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
10: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මැනියෝ.
11: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාද උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
12: ආදිය රත්න සමග හෙට උදේ 10ට සියත 2020.
13: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන සියතම
12: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
14: සියත
12: දෙව

එකක් තේරවා නේද මේ සින්දුවේ මේ අග වගේ? පාවෙන පිරිසියක් එකේ අගත් පොඩක් තේරවා නේද? අර කුරුමිට්ටගේ වයිස් එකෙන් නේ තේරවනේ. උඹෝ මං ඒක ලස්සන්ටම කිව්වනේ. අමෝ දිග කවියක් කියවලා තියෙනවා ලලිත්. ලලිත් මේ කවිය ඇත්තටම දිග වැඩි, ඒ නිසා මම මේක කෙටි කරලා තමයි කියන්නේ. මේ ජීවිතේ ආදරණීය කවියක් කළ ඔයාටයි මේ ආදරයෙන් කියලා තමයි පටන් අරන් තියෙන්නේ. මම මොකද්ද මේ කරගෙන තියෙන්නේ? මං ඇයි ලලිත්ගේ ජීවිතේ කවියක් කළේ කියලා මට දැන් හිතෙනවා. හරි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා කොල්ලා. මේ භවයේ මදි වුණොත් ඔබ ගාව නිවෙන්න, මතු භවෙත් එනවා මං ආයේ නුඹ සොයාගෙන. ලේසි වෙන්නේ, ලේසි වෙන්නේ. සසරේ ගනුදෙනු නිමා වෙනතුරු නුඹතුරුලේ රැඳෙන්න, සෙනෙහසින් දුක නසා පපු එගිනි නිවන්න, ඔය දෙනෙත් වලින් ඔබ මට පවන් සලන්න. ඈ පවන් සලන්න ඇස් දෙක මගේ හැම මේ අයිලෑෂසුත් එච්චරම දිග නැහැ. එනිසා මං හිතන්නේ මගේ ඇස් වලින් වාට පවන් සලන්න පුළුවන් වෙයි කියලා. උත්සාහයක් දරමු ඕන්න. අන්තිමටම තියෙනවා මට හැකිය කල්පයක් නුඹ එක්ක රැඳෙන්න. ඒ වුණාට මට නම් බෑ. මට කම්මැලි හිතේ යන්නේ, බෝරින් වෙයි. මං අර ආස නෑනේ එක දිගටම එකම දේ කර කර ඉන්න. එහෙම එක දිගටම එකම දේ කියලා කළා නම් මේ ජොබ් එක විතරයි. ඔ යස්, මට එහෙම එක තැනක ඉන්න බෑ. හරි අමාරුයි. මට විසේනේ, විසේ විසේ විසේ විසේ. මගේ පපුවේ ගැඹුරු තැන නුඹේ නමට පුදමී කියලත් ලලිත් අන්තිමට කියලා තියෙනවා. ආ ඒක නම් කමන්නේ, ඒක ප්‍රශ්නයක් නෑ, ඒක ඕකේ. අනිත් ටික තමයි පොඩ්ඩක් ඕකේ කියලා කියන්න බැරි. කමන්නේ, අවුලන්නේ. ෂේප් ෂේප් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා ලලිත්. ඔයාගේ දිග කවිය වෙනුවෙන් මගේ කෙටි උම්ම එකක් ඔන්න මං ඔයාට දුන්න. හරිද ලලිත්? ඔයාගේ ඇස්තක පේන්නේ අවානක් වගේ, දන්නේ කියලා මෙන්න මේ ළමයා මෙසේජ් එකක් දාලා තියෙනවා. මදුසංක, මදුසංක කියලා තියෙනවා. අද උදේ මේ අරවින්ද අයියා, ආ ඔගොල්ලෝ තයියද කියන්නේ, ඒයි දුන්නලු මේ සුපිරි හින්දි සිංහල මික්ස් එකක්. මමනේ ඒක දැම්මේ ප්‍රෝග්‍රෑම් එකට. ආදිත්‍යගේ සංකගේ එක නේද ඔය කියන්නේ? ඉතින් ඒක මම ගිය සිකුරාදා ප්ලේ කළේ මගේ ෂෝ එකේ. මයිතර මේ සතියේත් අඟහරු අදාහරි බදාදාහරි ප්ලේ කළා. ආ ඒක ඇහුන්නේ මෝනින් ෂෝ එකේ ප්ලේ කළාම තමයි ඇහුනේ. එහෙමද කියන්නේ? ආය දෙන්නලු ඒක. ආය නම් දෙන්නේ නෑ පුතේ. මොකද එකම මේ මෑෂප් එක දෙතුන් පාර ප්ලේ කරන්න මේ චැනල් එක සංකගේ නෙවෙයිනේ. හරිද? මේක අපේ චයාමන්ගේ. අනි චයාමන් මෑෂප් එකක් වගේ කළොත් පැයෙන් පැයට හරි ප්ලේ කරනවා. සංක මගේ යාළුවා, ෆිට් එක, බොක්ක, මගේ සහෝදරයා. ඒ වුණාට එහෙමයි කියලා උදෙත් ප්ලේ කරලා ආයේ මෑෂප් එක ආයේ හවසත් ප්ලේ කරන්නේ නෑ පුතේ. ඕන සංකගේ වෙන සින්දුවක් දෙන්න. සංක මේ දවස්වල රටෙත් නෑ. අන්න ගිහිල්ලා ඉන්දියාවේද කොහෙද? මෙසේජ් එකකුත් දාලා තිබ්බා. මගේ බර්ත්ඩේ එකටත් විෂ් කරලා තිබ්බා. කොහොම හරි සංක ගිති වෙන සින්දුවක් අහමු. එකම අහන්න ඕන නෑනේ සංක කොච්චර සින්දු කියලා තියෙනවද? නේදානේ? ඒකනේ කියන්නේ. දැන් මේක අහමු. ආ මේ දිල්ෂාන්නේ කොරියාවේ. මේ සින්දු හොඳයිනේ සුද්දා, මේකට කැමතිනේ. රුමේෂිනෝ පේසරෝවල, ඒ කියන්නේ ඉතාලියේ. මෙසේජ් කරන්න බැරි වුණාලු. ඒත් කමෙන්ට් එකක් දැම්ම කියලා තියන්නේ. FB පෝස්ට් එකට විශ් කළා. තාම දැක්කේ නෑ සුදු එක. හොඳට ඕම රස්නේලු. ඔවුනේ නේද? යුරෝප් වලට ඉන්න බෑනේ.
යුරෝප් වලට ඉන්න බෑනෙ මේ යුරෝප් වල. යුරෝප් වල ඉන්න අයට පුදුම රස්නයක්, මේක දරා ගන්න බැරි තරම් රස්නයක් කියලා ගොඩක් අය මට කියලා තිබ්බා. ඔන්න ඔකයි ප්‍රශ්නේනේ. මෙසේජ් නොකලට අහන් ඉන්නේ ආදරෙයි කියලත් කියලා තියෙනවා. මාත් ආදරෙයි රොමේෂ්. එහෙම මෙසේජ් නොකලයි කියලා ප්‍රශ්නයක් නැහැ. පුළුවන් වෙලාවට මෙසේජ් එකක් දාන්න. ඒ ඇති.

0: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
1: Twin upgrade, Twin upgrade.
2: අලුත් සොන් එකක්ද?
1: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
3: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න Singer.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.

0: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777-133-021 AOC Smart Performance Trusted Worldwide. ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම Pick Me Flash. Affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekak express karanna. Pick me flash book karanna.
1: Darunge anagathayata sanasilimat vishramayakata obe idiriyata wedi watinakamak ekkarana Sarvodaya Development Finance thawara tanpatu. Jeshtha puravesiyanta wasara 5ka tanpatu sandaha 15% ka poliyak. 11.84% ka warshika sapala poli anupathayakata yatatta. Adama amathanna 13.19. Sarvodaya Development Finance.
2: ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
3: අරගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
5: ඒක හරිම අපූරු ලෝකයක්
6: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාගේ
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්.
9: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
9: යාගේ නම සීතා.
8: සීතා!
9: මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
11: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
12: දවස් 5ක් 7ක් වගේ අතර කාලයක් කැරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි. කෑම කන්න විදිහක්
13: නැති
12: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ. ඔළුව නැතුව 7ක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්නවා මේ සැන්ඩි අවුරුදු 40ක් විතර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුව. නැතුවම නැතුව.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
15: අනුග්‍රහය
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
17: දැන් වෙලාව හවස 3යි
18: වේලාව ඔබ වෙත ගෙනාවේ
19: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: नामल के डाडुआ कैदवी मटे दिने दे। පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගාස්තු ගෙවීම් පැහැර හැරීමට එරෙහිව ගුණකල මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මාස 4 වෙනිදා විභාගය ගැනීමට දින නියම කළා. ඒ පෙත්සම HMD නවාස් සහ සම්පත් අභියෝගකෝණන ශ්‍රේෂ්ඨාධිකරණ වෙරිසුරු මඩුල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිපිහු ගතකරණයට ලක් වී ඇති බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අද අවසර ලබා දුන්නා. පෙත්සම ඉදිරිපත් කළේ නීතිඥ විජිත කුමාර විසේ. පෙත්සම්කරු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂගේ විවාහ උත්සවයේ 2019 වසරේ සැප්තැම්බර් මාස 12 වෙනිදා සිට 15 වෙනිදා තෙක් මහින්ද රාජපක්ෂගේ වීරකැටිය පිහිටි නිවසේ පැවති බවයි. ඒ සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු මුදල රුපියල් 26,82,000ක්. මෙතෙක්ම මුදල ගෙවා නොමැති බව පවසන පෙත්සම්කරු වගඋත්තර කරුවන් සිය බලය අයිතු ලෙස භාවිත කරමින් අදාළ විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර විදුලි බිල ගෙවීම පැහැරහැරෙත් බවත් චෝදනා කර සිටියා. තවත් දේශීය පුවතක්. බීමෙට්‍රික් ටොන් 5390ක් පේවන විට මිලදීගෙන ඇති බව වියළමි මණ්ඩලය පවසනවා. වියස්වනු වැඩි ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඒ මෙට්‍රික් ටොන් 3148ක් ලෙසයි. එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන්පාලිත පැවසුවේ මෙවන විට විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 143ක් වන බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0.117 888 666 98.2 98.4
3: Pangne wage komukke break nawage patimu race friday macha ada vitarai sikurana
2: siyata devaina pura

හවස තුනාය වනාඩි දහයාය වෙලාව කවුද ඉල්ලුව මගේ සරත් සන්දේ සිින්දු ඔන්නමන් දුන්න ෆෝනම්ික අන්තිපට බිඳුවයි නවසේ හැත්ත හත තියෙන ඔයාට තමයි සිින්දුව දුන්නේ. ඔයාගේ මේ වට්සැප් එකේවත් වාගේ නම නැහැ. එනිසා ඉතින් ඔයා මට කියලත් නැති නිසා සිින්දුව දුන්නට මට මෙහෙම මෙයා මෙයා මෙහින් එහෙම කියල එකතු කරගන්න විදිහන්න නැහැ. පුළුවන්නන් නමයි ගමයි නැත්තම් වෙන රටක ඉන්නවා නම් රටේ නමයි එවල තියන්න. මට හිතෙන්නේ මේ සුදු නෝන කෙනෙක් වට්සප් DP එකට දාගෙන තියෙන්නේ නිකන් කාටුන් රූපයක් වගේ එක. ඒ නිසා ඉතින් අනේ මන්ද ආයි වැව්ව නම එව්වා යන්තන් ඇති සඳු. හයි සඳු, ඔය ෆස්ට් ටයිම් නේද මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මීට කලින් කවමදාවත් ඔයා මගෙන් සින්දුවක් කිලල නෑ නේද? ඔය හැබැයි හරිම ලකියා. මොකද සමහර වෙලාවට මාසයක් විතර මෙසේජස් දැම්මෙන් පස්සෙ තමයි මම සමහර මෙසේජස් දකින්නේ. අද ඔයා ෆස්ට් ටයිම් මෙසේජ් කරපු ගමන් මම දැක්කා. සහ ඔයා ඉල්ලපු සින්දුවත් දෙන්න මට පුළුවන් වුණා. ඉතින් හිතනවා ආඩ සතුටු ඇති කියලා. මොනමනා හරි කෙල්ල ටයිප් කරනවා ඒටි කෙවල තියන්න. ඒ අතරේ මම සඳ ලංකාවේ තාරුණීව එකතු කරගන්නවා. එයාවත් අනිවාර්යයෙන් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ආසඳු එක ඉන්නවා ඉනෝකා දිල්කි. ආදරෙන් එකතු කරගන්නවා ඒගොල්ලොන්වත්. ඒ කෙනෙද දෙන්නේද? කියලවන් කියලවන්. දිනුක ඊයේ මං එපු ෆොටෝ එකේ මාව තව ටිකක් ලස්සන කරලා අරගෙන AI වලින් නේද? මම ඉතින් AI යූස් කරලා තව ටිකක් ලස්සන කරන්න ගියේ නැහැ. ගත්තු එක එහෙම මෙව්වා. ඔයා හැබැයි මහන්සි වෙලා නේ. ඔයාට ඕන වුණා මාව තව ලස්සන කරන්න නේද දිනුක? Thank you. හැබැයි ඔයා මේක මේ ෆෝවර්ඩ් කරපු ගතියක් තමයි මට පෙන්නුම් කරන්නේ. කියන්නේ වෙන කවුරු හරිද හදලෙව්වේ? එහෙමත් පොඩි සැකයක් එනවා මට. අක්කත් දැන් චුට්ටකට කලින් සින්දුවක් කිල්ලුවා. එයා නම් ආජානචලය හා නැටුවා. ඔයාට මම දෙන්නේ නටන්න පුළුවන් සින්දුවක් නෙවෙයි, අහන්න විඳින්න පුළුවන් සින්දුවක්. හරිද? යොහානිගෙ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා මොරටුවේ රුක්ෂාන්. ඉන්න බලන්න. ඊළඟට අම්බෝ පොලිසියෙන් ඇවිල්ලා කලින් බිඳුනු වැව දිලංක. ඔයා ඇත්තටම පොලිසියද වැඩ කරන්නේ නැත්තං රඟපාන කෙනෙක්ද? පොලිස් ඇඳුම දාගෙන නළුවෙක් වෙන්නත් පුළුවන් නේද? පොලිස් කිට් එක ඇඳලා රඟපානකට ගත්තු ෆොටෝ එකක් වෙන්නත් පුළුවන්. නළුවෙක්ද කියලා මට හරියට ෂුව නෑ. මොකද මම සාමාන්‍යයෙන් ටෙලිඩ්‍රාමාස් බලන්නේ නෑ, ෆිල්ම්ස් එහෙම බලන්නේ චුට්ටක් අඩුවෙන්. එහෙමත් එකක් තමයි බලන්නේ. හැබැයි හින්දි ෆිල්ම් නම් ගොඩක් ඒවා බලනවා. ගලෙන් බිඳුනු වැව දිලංක. මට කියන්නකෝ ආගේ විස්තර. පොලිසිය යාළුවෙක් ඉන්නේ කොහොඳයි. මම වැරදි නම් කරන්නේ නැහැ හැබැයි හොඳේ. ඒ මුද්දව ගන්න ඒ කතන්දර මට ඕනේ වෙන්නේ. පොලිසිය යාළුවෙක් ඉන්නවා කිව්වහම පොඩි ගැම්මක් තියෙනවනේ. ඒකයි මම මේ පත්තක චුට්ටක් මෙච්චර මේ කතා කරන්නේ. ඒකට මම බය නැහැ හොඳේ. ඔය පොලිසිය කියලා මන්නම් බය නැහැ හොඳේ. බය වෙන්න ඕනේ හොරෙක් නම් නේද? පොලිසිය දැක්කම කොල්ලට hina. ඔයාට hina යන්න තමයි මම මේව කියන්නේ. hina වෙලා ඉන්න පුතේ.

මිනිස්සුන් මැසේජ් එකක් අහලා අවිහිංසක යුවති කියලා මං විහිළුවක් කළේ. තමයි මං අවිහිංසක යුවති නෙවේ, මම හොඳ සැර අම්මණ්ඩි කියලා හිතා ගන්නකෝ.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තිනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තිනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නේද?
10: හරි
11: අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0.714යි 151.151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
15: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
17: මන් නම් හිතන්නේ නැහැ.
15: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත්

colocar a neck neck no. Dinu. Boru boru. Mukulu karanne lesi me dinuna. Ma chandi kellek. Kolla wage thama inne. Ah? Kondet kapala. Aithi. Gym ekade naayada. Hari wasai. Neda. එහෙම තමයි ඉන්න ඕනේ නැත්තම් නේ. ටිම් එකේ ඔය මේ තියෙන බර උස්සන්න ගියාම ගෑනු ළමයි හුරතල් වෙන විදිහට ඔයාට නිකන් මුකුළු කර කර ඉන්න බෑනේ. හොඳ වෙයි දෙක තුනක් කියලා නේද? සැර කරලා කොමාරි වැඩේ කරවන්නයි ඕනේ නේ. මේ මත්තකොඩ ක්‍රන්චර්ස් ලේඩිස් ටිම් එකේ දැන් ඔන්න අදත් මා වහනවා. හැබැයි ඔයා මේ සතියටම අදදු කොහෙද මට මෙසේජ් එකක් දැම්මේ. ඇයි ඒ? ඔය සමහර දවස්වලට පාන්දර පහට ඇවිල්ලා දෙක වෙනකොට යනවා නේ. හවස්සරේ ඉන්නකොට තමයි මට මෙසේජස් දාන්නේ නේද දිනු? හරිනේ මම්මේ වාගෙන කියන දේවල්. ඔකේ ඔකේ ආදරෙන් එකතු කරගන්නවා. හරිද?

අමතක වුණානේ ජිම් එකේ මේ වෙලාවේ යකඩ උස්සන සුදු නෝනලා එහෙම ඉන්නවනම් ඒ ඔක්කොමත් එකතු කරගන්නවා. මම ළඟදී ඔයගොල්ලෝ ගැන කියලා කොල්ලෙක් මට මෙසේජ් එකක් දාලා අහලා තිබ්බා ඔයගොල්ලෝ.

හසුන්, ඔයා ගැන මං අර කිව්වේ හසුන් ඉන්නෙත් ඔය මත්තගොඩ කිට්ටුවම තමයි. සුදු නෝනලා ටිකක් ඉන්නවා කියලා කිව්වහම සියත අහගෙන හසුන්ට ඕනේ වුණා ඒ සුදු නෝනලා කොහෙද ඉන්නේ කියලා දැනගන්න. එයා හිතේ සැලොන් එකක කියලා. මං කිව්වා නැහැ, එන්න මේ කියන ලේඩිස් ජිම් එකේ කියලා. කොල්ලට හිතුනද මන්දා කෙල්ලෙක් වගේ ඇඳගෙන මේ ජිම් එකට යන්න. දිනු ආවොත් එහෙම නෙලන්න තියෙන්නේ හොඳේ. දිනු කියලා තියෙනවා වොයිස් ලව ගන්නේ නෑ කියලා. කියන්න බෑනේ කෙල්ලෙක් වගේ වෙස් වලාගෙන ආවොත්. හොඳට මට්ටු කරලා යවන්න තියෙන්නේ හරිද?

නිගම්බෝවල රාජේෂ් අහගෙනද හිටියේ ඔයා අසම සිින්දුවක් මම ප්ලේ කළේ එනිසා ඔයාවත් එකතු කර ගත්ත කියල හිතාගන්න හරිද ලංචෝඩි බ්‍රේකයක් ගන්නෝ වෙලාව හවස තුනයි වෙනඩී තිස් හයයි.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ് അപ്പ പരിസരെ തിബിയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരെ സിറ്റിന്നെ വർഗദേക്കിയ സഹ ഇഡി സെർബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ് ഹത്തറക് തീയണ എക്ക ദക്ക തുണ സഹ ഹത്തർ മിനിസാ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: සතුට රසගුණ මුසුවෙන කැමවල රස සුරකින
4: කුකුල්ෆ්‍රයි RBD පොල්තෙල් වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානට
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමක
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
8: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
9: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
10: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
12: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
17: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
20: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
21: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
22: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
23: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. David Peters Motor Company Private Limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
1: Bajaj Vigo Electric 3 road rasayak miladigana obata vishesha wattamrasak samaga vasiyawanna kattalayak nomile mema vishesha deemanawa 2026 juli masa 10 sita juli masa 24 dakwa pamani David Pierce e mobility wethi
2: run pawumakata ihala athikarama amathanna 0115 880 400 illo lc run sabi run maya sewawa parissamata thiyena rattaran adissiyata thiyena tana
0: sri lankave prathama watawata rhino roofing wedin handunwa dena rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට

තිලිනිද? අනේ රත්තරනේ, ඔයාගේ නමයි හස්බන්ගේ නමයි දෙකම එවන්න. කොහොමත් හස්බන්ට වෙනම මේ තෑග්ග කරන් දෙන්න ඕනේ. අපිට ඉතින් ඔයාගේ හස්බන්ට තෑගි අරන් දෙන්න විදිහක් නැහැ නේ රත්තරන්. ඔයාම අරන් දෙන්න, ලොකු තෑග්ගක් අරන් දෙන්න හොඳේ. තිලිනියන් තීක්ෂණ. වව්, දෙන්නගෙම නම් ටී අකුරෙන් පටන් ගන්නනේ. ටී ටී ටී ටී ටී තිලිනි තීක්ෂණ. හොඳයි, නම් වලින් නම් මැචින්. කොහොමද ඉතින් අවුරුදු 11 30? අහල පහල ගෙවල් වලට සද්ද බද්ද ඇහුණද? වලිදා ගන්නකොට උඩින් වලන් ගිහිල්ලා විසි වුණාද? කොසු ඉදල් විසි වුණාද? අනිවසරීක කොහොමද කියලා ඇත්තටම මේ අහල පහල ගෙවල් වලින් තමයි අහන්න ඕනේ. මට හිතන ඕගොල්ලෝ ආදරෙන් ඇති කියලානේ. විහස් බබත් ඉන්නවනේ දැන්නේ. දැන් කොහොමත් ඉස්සර වගේම හස්බන්ගේ ඔළුව කන්න නැතුව ඇති නේ. තිලිනි, ඔයා මේ ඔක්කොම රෙකෝඩ් කරගන්නවා. හස්බන්ට ආවහම අහන්න දෙන්න මෙන්න සුදු කොච්චි කියපුවා කියලා නේ. ඇත්තටම තීක්ෂණ, ඔයාට ලොකු තෑග්ගක් දෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ තිලිනි හෙට ඔයාට ලොකු තෑග්ගක් දෙයි. ඔයත් එයාට තෑග්ගක් දෙන්න. මොකද එයත් හිටියානේ ඉතින් වුණා වුණත් ඔයත් එක්ක නේද? රණ්ඩු කර කර හරි හිටියානේ. එනිසා කොමාරිය දෙන්නටම හැපි ඇනිවර්සරි. රණ්ඩු වෙවි හරි ඉන්න තියෙන්නේ ආදරෙන්. රණ්ඩු වෙවි හරි ආදරෙන් ඉන්න උනන් ඒකයි වැඩේ. වන්ද අමාරුයි, කරන්න බෑ. ඒ වුණාට ට්‍රයි කරන්න. අවුරුදු 11ක් හිටපු එකේ බැරි නෑ, බැරි නෑ. ඔගොල්ලන්ට පුළුවන්, ඔගොල්ලන්ට පුළුවන්, ඔගොල්ලන්ට පුළුවන්. ජය වේවා. විහස් බබාවත් එකතු කරගන්නවා. විහස් ෆ්ලෝරයි කේ කට්ටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හොඳට ඕම හිනා තිලිනිට මං හිතන්නේ මං කියපු ඒවට. ඊළඟට මේ සින්දුවක් දෙන්න. ධම්මික රාගමිනා මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔයා ප්‍රෝග්‍රෑම් එක කරන විදිය ලස්සනයි කියලා තියෙනවානේ. මේ කියනේම මරුද? සොමිද? ජොලිද? අහන් ඉන්නකොට ආසෙ හිතනවද? එනං එච්චරයි. මේගම නිමන්තත් අහගෙන ඉන්නවා. මේ වට්සප් එකට මොකක් හරි එකපාරට වුණා හොඳේ. නිකන් හරි ඔබේ මැසේජ් එක මට අද කියවගන්න බැරි වුණොත් මට දොස් කියන්න එපා. එන්න වේලාසරම කිව්වා. මේක නිකන් ගල් වෙලා වගේ, ෆ්‍රීස්ලා වගේ තියෙන්නේ. ඇවිල්ලා තියෙන මැසේජස් මම මේ උඩින් උඩින් බලලා කිව්වේ. බලමු, තව ටිකකින් හරියයි. මූත දෝෂයක්ද කොහෙද?

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: සුබ දවසක්. අලුත් වෙලා.
8: පහසු වෙලා.
7: ඇයි වැඩි වෙලා.
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මා
10: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Aster Toner, HP, Canon, Brother, Epson, Xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Aster Toner ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 50%ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 077713121 Aster Toner print smart save more.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
14: කෑමක නම් කෑම රසටම තිබුණා.
15: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
16: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
17: මැනියු
18: මොකක්ද කාරණේ කියපියා?
17: මැනියු අනාවැකියක් දැනගන්න ආවේ.
18: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
17: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මෑණියු.
18: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාද උදේට සියත හපිය මෙහෙදු වෙනවා සියතට.
19: ආදිය රත්න සමග හෙට උදේ 10ට
1: සියත 2020.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
11: දවස් 5ක් සතියක් වගේ අතර කාලයක් කරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි. කෑම කන්න විදිහක්
18: නැති හින්දා.
11: නැති වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ. ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්නේපා මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුව. නැතුවම නැතුව.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි.
20: සියත පොකට් මනි.
18: හවස 4යි විනාඩියයි.
21: වේලාව ඔබ වෙත ගෙනාවේ
22: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114 700 100.

0: किया था टॉप स्टोरी
1: දකුණ හිටපු ලේකම්වරේ කත්තඩංගුවට දකුණු පළාතේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වන චන්දසිරිත සොයිස අත්තඩංගුවට ගෙන තිබෙනවා. එයල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2019 වසරේදී රුපියල් බිලියන 16.5ක් පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන බගින් සුවිචා සමිතිය වෙත පුටු ලබා දී තිබුණා. එහිදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත සමාගම් තෝරා ගනිමින් එම ආයතන වෙත වාසයක් සිදු කළ රජයට අලාප සිදු කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. දූෂණය නැමැති චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. මේ අතර රත්ගම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ හා භද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන දේපළ දින 7ක් සඳහා ක්‍රියාවිරහිත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරු හා සැකකරුගේ බිරිඳගේ සහෝදරයා විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මෙම දේපළ මිලදීගෙන ඇති බවයි. ඒ සැකකරුගේ බිරිඳගේ මවගේ නමින් රුපියල් ලක්ෂ 600ක් වටින රත්ගම පිහිටි ඉඩමක් ආ එහි ඉදිකර ඇති තුන්මහල් ගොඩනැගිල්ල ක්‍රියාවිරහිත කළා. රුපියල් ලක්ෂ 450ක් වටින රත්ගම පිහිටි ඉඩමක් අහ එහි ඉදිකළ අඩක් නිම කළ තුන්මහල් ගොඩනැගිල්ලක්ද ක්‍රියාවිරහිත කළ දේපළ අතරට අයත්. රුපියල් ලක්ෂ 250ක් වටින රත්ගම පිහිටි ඉඩමක් හා රුපියල් ලක්ෂ 200ක් වටින රත්ගම පිහිටි ඉඩමක් හා තනිමහල් නිවසක්ද ක්‍රියාවිරහිත කළා.
0: සියත ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666
0: Siyata Divine

පුදුම ලස්සනක් නේ. කොච්චර හුවත් පවෙන් නැති සින්දුවක් තමයි. මමත් ඒ හින්දා සාමාන්‍යයෙන් මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ නිතර ප්ලේ කරන සින්දුවක්. ඒවා ඒ කාලේ සින්දු උනාට නේද? මේ කාලෙටත් ආයේ අඩුවක් නැතුව රස විඳින්න පුළුවන් මාරම සින්දු නේ. අන්දන චරිත ජාන්ත ඔයත් ඒ සින්දුවට සැහෙන්න ආසයි. ඔයා හැමදාම මේ සින්දුව ප්ලේ වෙනකොට මට මෙසේජ් එකක් දානවා. මම ආසම සින්දුව thank you ප්ලේ කළාට එහෙම කියලවනවනේ. ඉතින් කොහොමද මේ දවස්වල සවුත් කොරියා වල තත්ත්වේ? තව කොච්චර දවසක් තියෙනවද ඔයාට ලංකාවට එන්න? කාලුයිද? වයිෆ් මතක් වෙනවද? එයාට කෝල් කරනවද? දවසට කීපාරක් විතර කෝල් කරනවද? සැරින් සැරේට විස්තර කියනවද? මන් දන්නවා චරිත ජන්ත කියන්නේ වයිෆ්ට ආයි තින් පණ ඇරලා එයාගේ මුළු ජීවිතේම තමයි වයිෆ්. සමහර හස්බන්ඩ්ස්ලා එහෙම වුණාට සමහර හස්බන්ඩ්ස්ලාට අම්මෝ වයිෆ් පේන්න බෑ. බොරුවට ඉතින් ලෝකෙට පේන්නේ FB එකේ ෆොටෝ එකක් එහෙම දානවා කරට අත දාගෙන. ඒ වුණාට නේද වයිෆ් නිකන් නේ නයාට? ඕ ඕ ඕ නයාට? මම බොරුද කියන්නේ? තම තමන්ගේ හිත් දන්නව නැතේ. හැබැයි චරිත ජාන්තරන් අම්බෝ මන් දන්නව කොල්ලා මාර ආදරේ වයිෆ්ට. මොකද නම සිතාරද කොහෙද? ඔය හින්දි සින්දුවල එහෙම සමහර සිතාර කියන වචනේ තියෙනවනේ. එයාට එහෙම හින්දි සින්දුවල වයිෆ්ගේ නම ඇහුණත් එයාට මාර සතුටු. එයා සමහරවිට ඒ සින්දුව ප්ලේ කරන්න කියලාත් කියනවා. මං හරි නේද චරිත්? ඔයා නිකන් සද්ද නොකර අහන් ඉන්න තෝ මොන හරි කියන්න. මේ වර්ජිනියා අහගෙන මේවට හකහක ගාලා හිනා වෙනවා. වර්ජිනියා මම මේ අහන්න හිටියේ. ඔයා කසාද බැඳලා නැද්ද? අත අනිකටයිද? මං වගේද? දාණ්ඩ පහක් සුපිරියා. අපි මේ ගැම්මටම තව අවුරුදු 10ක්වත් අල්ලන් ඉමු. හරිද? හරි නේද? ඊළඟට අනු මේ මෙසේජ් එකක් දාලා තියෙනවා. අපේ මාෂිද කොහෙද දවසක් කිව්වලු. ඉරිද දවසක මම නැති දවසක සවුත් කොරියා වලින් චරිතුයි අජන්තයි එකතු කරගන්නවා කියලා. අනු වගේ අනෝ චරිත් අජන්ත කියන්නේ එක්කෙනෙද දෙන්නෙද කියලා. මං කෝ එක්කෙනෙක් කියලා. මාෂි එකතු කරගත්තලු චරිතුයි අජන්තයි කියලා සවුත් කොරියා වලින් දෙන්නෙක් විදියට එකතු කරගෙන තියෙනවා. ඔන්න වැඩි. ඔන්න ඕකයි වැඩි. සුදු කොච්චි මැඩම්. ඒයි මැඩම් කියන්නේ අපි යාළුවනේ යන්නේ. සුදු කොච්චි කියලා විතරක් කිව්වම ඇති හොඳේ. මැඩම් කෑලි ඕන්නෑ මට. ඊජි අනුර පුසලාව BF ජනපදේ ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දඹුලෙ තාදු ඉන්නවා. ඇව තාදරේ මතක් කරනවා එකතු කරගන්නවා අපේ චූටි කොල්ලා. ඊළඟට හින්දි සොන් එකක් ඕනි කියලා රාහුල් එදිරිසිංහ මෙසේජ් එකක් දාලා තියෙනවා. සයාර ඉල්ලලා තියෙන්නේ මාත් ආසම සින්දුවක්. හැබැයි මං අද සයාර දෙනවා නම් දෙන්නේ ෆීමේල් වර්ෂන් එක. කමක් නැද්ද? මොකද මම ආස ශ්‍රයා ഘോഷාල්ගේ වර්ෂන් එකට. ඔයා ඕකේ නම් කියන්න. මං දෙන්නම් තව ටිකකින්. දැනට මේක අහමු හොඳේ.

0: වැනි ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP

0: දෙදහස් විසි පවසර එස්එල්ඇයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
2: සිත් බැඳගනි
1: කල් පවති
2: අවලක්ෂණ නොවී
1: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96
4: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-311-377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011-187-666.
9: Harigiye, Harimathanata Giye Inda. LOLC Eke Nelon Nekkatthi.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
13: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
16: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
19: ලොක ඔගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
20: සිකුරාදා
18: සියත දෙවයින.

කොහොමත් හරි ඒ සින්දුව චූටි වැඩි නේ දානේ. එච්චර ලස්සන සින්දුවක් වෙනාඩි දෙකක් දෙකම ආරක් යනකොට ඉවර වෙනවා කියන්නේ ඒක දරා ගන්න අමාරුයි. එහෙම බැලුවහම මේල් වර්ෂන් එක පොඩක් නේද? විනාඩි 4ක් 4ම ආරක් විතර තියෙනවනේ. රස විඳින්න වැඩි කාලයක් තියෙනවා. නේ සමහර සින්දු තියෙනවා එහෙම අපි ඉවර වෙනවට ලෝබයි. මං හිතනවා ඒක නිසාම තමයි ඒ සින්දුනේ එච්චර රහ. අපි බලාපොරොත්තු වනවට වඩා වැඩියෙන් දේවල් ලැබෙනකොට අපිට ඒවැ රහ අඩුයි. අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් දේවල් ලැබෙනකොට අපිට ඒවැ රහ වැඩි. මේ නේකයි රහස. අන්නේකයි පැය තුනකට වඩා මේ ෂෝ එක මම තියන්න කැමති නැත්තේ. ඔබ කොච්චර කිව්වත් හවස 6 වෙනකන් ඉන්නකෝ. දවල් 1ට පටන් ගන්නකෝ. මේ හොඳටම ඇති. කොහොමද කරකවල

Emma Day. නේද? voice notes ගොඩාක් කියවලා තියෙනවා කවුරු හරි. මට voice notes අහන්න වෙන්නේ නැහැ. messages තොගයක් තියෙන නිසා. කොහොමද මම ආවතලෙන් එකතු කරගන්නවා?

හිනාවයි මුකුලිත කතාවයි නිතර මතක් වෙන්නේ මට ඔයාවයි. මේ පැය තුනම ඔයා අහන වෙලාවයි නිතරම මුවේ ඔය ලස්සන හිනාවයි. Thank you Dami. දිනෝජ් කර්ටන්සල Dami තමයි ඒ කවියවල තියන්නේ මට. ආදරේ මම්මා. ඊළඟට WhatsApp messages දාලා නම ගම යපු නැති කට්ටියට මේ අවසාන සිහි කැඳවීම. නමයි ගමයි වෙලා තියන්න හරියද? පැහෙන්න නැතුව. නැත්නම් ඉතින් මට සින්දුව දෙන්න වෙන්නේ නැහැ. පස්සේ නිකන් දොස් කියන්න එපා හොඳේ. මං කියලානේ තියන්නේ දැන්. නමයි ගමයි නැතුව කොහොමද? අන්නාරයා මෙන්න මෙහෙන් මෙන්න මෙයා එහෙම කියලා කියන්නේ. මහනුවර ජයනාත්. ආවත් එකතු කරගන්නවා. TGBG හලෝ. ඩුබායි වල කොල්ල සෙට් එක. චාමරගේ සින්දුවක් කියලා තියෙන ඉන්න බලන්න. කනිෂ්ක දුමින්ද ලකාමල්ලේ. ඊළඟට මාපලගම

අවිඳු දැනුයි දැක්කේ දමිත් මල්ලිගේ කේතලේ මල්ල එකතු කරගන්න කිව්වයි කියලා. මැසේජ් එකේ අන්තිමට තියෙනවා දැනුයි දැක්කේ. හා එහෙනම් අපි ආවත් එකතු කරගමු. නිතරම මතක් වෙනවා කියලා කියන්නලු. ඉතින් ඒක මට කියලා හරියනව. ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා කරලා දමිත්‍ර කියන්න. මට කියලා තේරුවන්නේ නැහැ නේ නේද? පිස්සු කොල්ලා. හරි අපි චුටි බ්‍රේක් එකක් ගන්නවා. අන්තිම විනාඩි 20-25 වගේ මේ යන්නේ. හවස 5ට කලින් සින්දුවක් ඕන නම් මැසේජ් එකක් දාලා තියන්න. නම්බේක නම් හැබැයි ආයේ කියන්න. හොඳේ. මොකද නම්බේක දැන් කිව්වනේ කීපසරයක්. කීපසරයක් කොට එකසරයද කොද කිව්වේනේ. හරි නම්බේක කියන්න හැ. මැසේජ් එකක් දාලා තියන්න. මතක නම් නම්බේක දන්නේ නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න. හවස 4:37

දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
1: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
0: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙතින්.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන් වතුරට සුළුසුළුමට දැන් මම බය නෑ.
3: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
9: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
12: delivery පරක් වෙලා orders miss වෙනවද? business එකට තියෙන expressම විසඳුම pick me flash affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න pick me flash book කරන්න.
13: අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගන්න. මේ මාසේ 24 25 දවස්වල.
14: මනස්ගතද?
13: sorry sir.
15: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
16: London prison break. Nuwara Mokambaradi.
17: Ada, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. Heta, BNS, Kanchana, Ravin, Sarit Surit with news.
16: London Prison Break Nuwara Mokambaradi
17: Pravesha Patra Tickets Ministry Vetin Ho Edina Doratwen
16: Vimasim 0756 336 331
17: Organizers and Media Partners
16: Global Events Seetha FM Seetha TV
18: Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren
19: Pangnewage Kamukoke
20: Break
19: නෑවාගේ
20: පතිමු රේස්
19: ෆ්‍රයිඩේ මචං
20: අද විතරයි සිකුරාදා
18: සියත දෙවයින පුරා

චාමරග සින්දුවක් කෙල්ලවනේ. මගේ තෝ එක සින්දුවක් නැතෝ චාමරග සින්දු පෝලිමක් අහන්න දෙන්න ඕනේ කියලා. එක දිගට පේලියට. හැබැයි චාමර නෙවෙයි කියන්නේ. කමක් නැද්ද? මේගොල්ලොත් හැබැයි ලස්සන්ට කියනවා මේ ඇවට බෑන්ඩ් එකේ කට්ටිය. මේක මං කලින් ප්ලේ කරලා තියෙනවා. මං හිතන්නේ සෙට් වෙයි. ඩුබායි වල කොල්ලන්ට කොහොමත් සෙට් වෙයි. ගාලේ මදු ඔයාවත් එකතු කරගන්නවා. අතලගේ සින්දුව යනකොට මෙසේජ් එකක් දාලා තිබ්බා දුම්බර ලාලෙත්. ආයෂාවත් එකතු කරගන්නවා ආදරේ. එහෙනම් අහමුනේ. අංජල ආවත් එකතු කරගන්නවා.

0: යන්න හදන්නේ. කව සින්දුවක් දෙන්න වෙන්න නැහැ. වෙලාව ඉවරයි මගේ. අපි ඉතින් මන්ඩේ හම්බෙමු. වීකෙන්ඩ් එකෙත් සිය තහන්න. හැබැයි මන්නති පාළුව දැනේ හොඳ. මන්ඩේ හම්බෙමුකෝ. හවස දෙකට. එනං බයි. මං යනවා.
1: එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ මීට පසුව හමුුණේ කවදාවත් මට.
0: මං ඔයාගේ සුදු කොච්චියා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 20 නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: එක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: इस वसर के विशिष्ट अभिमान पीपल्स लीसिंग विश्वास प्रमुख
1: මුදමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තේප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
2: අයියා මට ඇපල් මලක් දෙන්න
3: ඕන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
2: අයියා මට මල් ගොඩක් දීලා
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
2: හච් 15 පිස්සුවක්ම තමයි
4: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 467 222 අමතන්න
5: big big දිනුමයි bonanza bonanza
6: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
8: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 167 666.
9: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්
10: ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
14: දවස් 5ක් සතියක් වගේ අතර කාලයක් කරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි. කෑම කන්න විදිහක්
15: නැති හින්දා.
14: නැති වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ. ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා. මේ සැන්ඩි අවුරුදු 40ක් විතර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුව. නැතුවම නැතුව.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
18: 98.2 98.4 සියත

0: FM
1: සුබ සන්ධ්‍යාවක් හවස 5 දැන් වෙලාව.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 CIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Kolkata top story.
1: සෞඛ්‍යංශ වෙතින් දැනුම් දීමක්. අධික ලෙස උණ පවතී නම් ඩෙංගු රෝගේ වැළඳ ඇති බවට තහවුරු වන තෙක් විවේකයෙන් යුතුව කාලය ගත කළ යුතු බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති බද්ධ හමුවකට එක්කමේ.
2: මේ මදුරුව බෝ වෙන්නේ ඉතා කුඩා ජල ප්‍රමාණයක. ඉතින් ඒ වැනි තැන් තමන්ගේ පරිසරයේ තියෙනවද කියලා සොයා බලන්න ඕන. විශේෂයෙන්ම ටින් කෑලි, බෙලෙක්ක, යෝගට් කෝප්ප, වැහි පිහිලි, ටයර්, ගෙදර සිංක් එක ලීක් වෙනවා නම් ඒ වගේ තැන්, එවැනි ස්ථාන, විශේෂ ස්ථාන තියෙනවා මේ ඩෙංගු මදුරුවන් බෝවන. එවැනි ස්ථාන සොයා බලා විනාශ කිරීම තමයි අපි කළ යුත්තේ. ඊළඟට යම් කිසි කෙනෙකුට උණ තියෙනවා නම්, විශේෂයෙන්ම පාසල් දරුවෝ නම් පාසල් යන්නේ නැතුව, විශ්වවිද්‍යාල දරුවෝ නම් විශ්වවිද්‍යාල යන්නේ නැතුව ඇඳ විවේකය ගත යුතුයි ඩෙංගුයි කියලා තහවුරු කරනකම්. පස්සේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා ඔවුන් කියන විදියට රුධිර පරීක්ෂණ කර ගැනීමත්, ඔවුන් කියන ආකාරයට රෝහලට ඇතුල් වීමත් කරාම අපිට මේ රෝගය කළමනාකරණය කර ගැනීමට පුළුවන්. වෛද්‍යවරයන් කියන දේ පිළිපදින් නැති වුනහම තමයි බොහෝ වෙලාවට සංකූලතාවලට ගිහිල්ලා මරණය දක්වා යන්න පුළුවන්.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 80,000ක්ම වා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114. සියත ප්‍රධාන පුව සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111788666. Siyata Divaina Pura.

0: செண்டி செண்டி அதத் உபவ சொயா ஆவா, செண்டி செண்டி அதத் உபவ சொயா ஆவா, மே கருமெகேவா இவர வெண்ணி கவதத மந்தா, மே கருமெகேவா இவர வெண்ணி கவதத மந்தா, செண்டி செண்டி.
1: ලෝකේ අපි කියන්නේ මොනවද මේ මොනවදට කියන්නේ සංරක්ෂිත වනෝද්‍යාන නේද? අන්න ඒවා අතරින් ඉදිරියෙන්ම තියෙන එකක් තමයි යෙලෝ ස්ටෝන් පාර්ක් එක කියලා කියන්නේ.
2: යෙලෝ ස්ටෝන් පාර්ක්.
1: ඔව්. යෙලෝ ස්ටෝන් පාර්ක් එක මතක් වෙන්න හේතුව ඇත්තටම සැන්ඩි මේ සුමානකට දෙකකට කලින් ඔයත් දකින්න ඇති අර බුල් කෙනෙක්.
2: ඔව්.
1: වයසක මිනිස්සෙකුට උඩින් යන්න දෙන වීඩියෝ එකක් ඔයා දැක්කද? වයසක මනුස්සයෙකුයි එයාගේ මුණුබුරයි යෙලෝ ස්ටෝන් පාර්ක් එකට ඇවිල්ලා සත්තු බලන්න. සෆාරි පාර්ක් එක. ඒගොල්ලෝ දකිනවා බුල් කෙනෙක්ව. බුල් ගිටිය සෑහෙන ඈතින් ඉඳන් ඒගොල්ලෝ පින්තූරයක් හැම ගන්නවා. සාමාන්‍යයෙන් සේෆ් ඩිස්ටන්ස් එකක් ඒගොල්ලෝ උගන්නලා යවන්නේ, මෙන්න මෙච්චරක් දුරකින් මීට වැඩිය කිට්ටුවට සත්තුන්ගේ යන්න එපා කියලා. ඒ සේෆ් ඩිස්ටන්ස් එකටත් වඩා දුරින් තමයි මේ මනුස්සයා ඉන්නේ. ඒත් හිතාගන්න බැරි හේතුවකට එකපාරටම මේ බුල්ට තද වෙලා දුවගෙන යනවා. අර මිනිස්සු දෙන්නම දුවනවා, ගස් වටේ දුවනවා. වයසක මනුස්සයා පඳුරේ මේ පැත්තෙන් එනවා, බුල් මේ පැත්තෙන් එනවා, මනුස්සයා අනිත් පැත්තෙන් දුවනවා. ඒකනේ ඇත්තටම ඒ එහා මෙහා දුවන ටිකට සින්දුවක් තිබ්බනම් හිතන්නේ නටනවා කියලා. හරි,
2: ෆිල්ම්
1: එකකට නටනවා කියලා හිතන්නේ. එහෙම දෙපැත්තට දුවලා දුවලා එක තැනකදී මූණට හම්බෙලා දෙනවා එකක්, අඩි 8ක් විතර උඩ විසි වෙනවා මනුස්සයා. කොහොමද යා මේ හොස්පිටල් ගෙනියලා තිබුණා. එහෙම ෆ්‍රැක්චර්ස් ගොඩක් වෙලා තියෙනවා කියලා තමයි දාලා තිබුණේ, මැරලා තිබුණේ නෑ හොඳ වෙලාවට. ඉතින් ඒක දැක්කහම තමයි මට ඔය යෙලෝ ස්ටෝන් පාර්ක් එක පැත්තේ යන්න ඕනේ කියලා මතක් වුණේ. අපි හිතන්නේ නැති සත්තු සමහර වෙලාවට අපි හිතන්නේ නැති පරිප්පු අපිට
2: දෙනවා.
1: අපි සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මෙහෙනම් අලියා කිට්ටුවට යන්න හොඳ නැහැ.
2: ගියොත් ඉවරයි.
1: ගියොත් එහෙම ඒ පැත්ත බල්ලා මේ පැත්ත බල්ලා උස්සල පොලේ ගහුවොත් එහෙම කට උත්තර නැති වෙනකල් අපි පරිස්සම් කරනවා නේ. අපි නිකන් කොටියා ළඟට ගිහිල්ලා ඕනෝ එන්න පුරුපුරු ගන්න නැත්ද ඔයා කියලා හුරතල් කරන්න යන්නේ නැහැ. ඈත එනකොට අපි දුවනවා. සිංහයා එහම අපි මගාරින සත්තු ඉන්නවා. අපි දන්නවා මේ අක්කෝ එච්චරම විශ්වාස කරන්න බෑ, කොයි වෙලේ මොනව කරයිද දන්නේ
2: නැහැ.
1: එහෙම අපි ඈත එනකොට මාරු වෙලා යනවනේ. ඔයාව දැක්කම වගේ
2: මං දැක්කම
1: ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි නම් මං කියන්නේ
2: මාරු වෙලා යනවද
1: නැත්තම් ඔයා අර පැදුන පාර පැනලා යන්නේ. මේකට එනින්ද මේක නොකර බැරිකමට මේ කොහමහරි දරාගෙන ඉන්නවා මිසක්
2: දරාගෙන ඉන්න
1: නැත්නම් බන් දැකලා තියෙනවා මේ ඔෆිස් එකේ අනිත් මිනිස්සුත් එහෙම තමයි
2: දුවනවා.
1: ඕ එයා එනකොට හැමේ හැංගෙනවා මේ මේස යට සමහර අප ඕන්න සැන්ඩියනවා කියලා
2: ඇත්ත කියලා හිතයි.
1: මං කියන්නේ අපි එහෙම මේ මගරින්න ඕන අවදානම් සාගතව බලන්න ඕන තව සත්තු ඉන්න.
2: ඔව් දැන් මං කළා අලියත් එහෙමනේ. අලියා කොච්චර හීලෑ වුණත් සමහර වෙලාවලට අපි දන්නේ නැති මොහොතක එයා පහර දෙනවා.
1: ඕ අලියා එක්ක සෙල්ලම් නැහැ. ඔය ඉතින් මේ ළඟදී අලියා ගැහුවේ අලි බාසුන් නැහැටයි ගෝලයටයි දෙන්නට.
2: ඕ ඒක තමයි.
1: මේ උදේ හවා බලා කියා ගන්න කණ්ඩ ටික දෙන එන්ඩුවෙනුත් ටිකක් රිදෙන්න දෙකක් අනිනවා ඇති. එහෙමනේ ඉතින් අලියා පාලනය කරනවා ඇත්තේ. හැබැයි අලියාට හිතරොත් දීලාද්ද.
2: ඒක තමයි.
1: එහෙම අපි අවදානම් සාගතයි කියලා හිතන සත්තු ඇරුණාම තව අපි එහෙම හිතන්නේ නැති
2: සත්තු
1: ඉන්නවා.
2: ඒ ගැන තමයි අද.
1: ඒ ගැන තමයි අද කියලා දෙන්නේ.
2: ඒත් එක්කම අපි මාළඹේ පුජිකාල නිවස ගැනත් කතා කරමු.
1: හවස 6 මාර වෙනකන් අපි ලාඩම් ගහනවා.
2: හොඳ ලාඩම්.
1: ඇඳජාමේ.

0: හවස 5 විනාඩි 18යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: Did the hospice palace SLIC life GV direction Oppo Indian time you want? Bonus Pratilabi Agaya. Rupel Kuti Das Harse Hatai Mavai. Sri Lanka Insurance Life. Be a Kumin Mavakumin.
1: Navatam Shangra Saksamagim Bajaj 3 Rodrata. This year this size is 4 valve engine. Idle start and stop switch. Full digital dashboard. Handle him at the reverse gear. Brand new Bajaj 3 Rodrata. David Pierce Motor Company Private Limited with him.
2: Yoga the Vita Pivis and Obit. Methinavala Sita Viti. Vituli Upakana Gruha සුවිශේෂී තීමනා රසා විස්තර 0.76833 සීතා හදවත් දිනු හිතවත්කම
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help.
4: See it to see a kiss taram. Love up pilligat apede.
5: Coco Fry RBD Poltel. Hatta vasarakata vedi vishwase.
6: Mulu paula tama. Mage gana tama.
5: Coco Fry Saputu rase. Kenina kune.
7: 1500cc turbo engine එකකින් බලගන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
8: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස් David Pierce Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hat Haya.
9: Onamadiak, what the wedding unat prastiak? Tembalande, Batamutuela Gana put duck wedding. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
10: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15 පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
13: Sieta, Divine Apura.

0: 라당.
1: 옐로?
2: 옐로스톤
1: 파크.
2: 이해했네, 아보.
1: 아, 나한테.
2: 안 되겠네.
1: 매일당 해가는 게 누?
2: 매일당 해가는 게 누?
1: 고마 때문에.
2: 고마 때문에 잡이 안 돼. 뭔데 모르는 미? 나 망키 안 되게 옐로스톤 파크 간 내외 했더만. 매 고나.
1: 고나.
2: 어, 난 고나 아니노 කියනක. අපි නිකන් කියවමනට කිව්වට.
1: ඔව්.
2: අපි ගහෙන් වැටිච්ච මිනිහටත් ගොන අරිනවා කියලා කියනවනේ. හැබැයි අපි කවුරුත් පාරේ යනකොට හරි අර හැමේ ඉතින් වැස්සියක් හරකෙක් හැම දැක්කොත් බුදුම්මෝ කියලා දුවන්නේ නැහනේ වලහෙක් දැක්කා වගේ. එහෙම නැහනේ. එහෙම කරන්නේ නැහැ.
1: හැබැයි එකපාරටම අනින්න පුළුවන්.
2: අනින්න පුළුවන් අනින්න පුළුවන්. දැන් මේ ගැන නිකන් සංඛ්‍යා ලේඛන බැලුවොත් එහෙම ඇමරිකාවේ විතරක් අවුරුද්දකට 20ක් 22ක් මැරෙනවා. විවිධ විදිහට හරක් ඇටැක් කරලා.
1: අයියෝ.
2: ඒක ගහලා පාගලා ඇනලා එහෙම කරලා 20ක් 22ක් මැරෙනවලු ඇමරිකන් කාරයෝ මනාදේකට කියන්නේ මේ හරක්ගේ පහර දීම් සහ විවිධ දේවල් වලින්.
1: ඉන්දියාවේම වැඩි ඇති මකලෝ.
2: වැඩිත් ඇති සමහරව ලෝකේ අනිත් තැන්වල මේ ගැන පැහැදිලි සංඛ්‍යාලයක නැහැ. හරියට එහෙම හරියටම හරක් ඇන්න අර එහෙම කියලා රිපෝර්ට්ස් නැහැ. ඇමරිකාවේ නම් මේ ගැන ගණනය කිරීමක් කරලා තියෙනවා අවුරුද්දකට 20ක් 22ක්. ඕකේ ලොකම හේතුව තමයි අපි ඒක තර්ජනයක් හිතට ගණන් ගන්න නැති එක. ඒ කියන්නේ ඔන්න දැන් විශේෂයෙන්ම පැටවු ඉන්න වැස්සියෝ. ඒගොල්ලෝ හරි ඇග්‍රසිව්ලු. පේන්නේ නැහැ ඇග්‍රසිව් කියලා. මොකද අපි ඒගොල්ලේ ළඟින් යනකොට ඒගොල්ලෝ මේ හැපිදේ හැරලා බලනවා ගොනා වගේනේ බලන්නේ. හරි බලන්නේ ති ගොනාව. ගොනාවගේ බැලුවාම අපි ඒක ගණන් ගන්නෑ. එනි ගොනා කියලා
1: අපිත් යනවා
2: බලනකොට ඇත්තටම ගොනා වෙන්නේ අපි. විශේෂයෙන් වහු පැටියෙක්ට කිරි දෙන වහු පැටියෙක්ව ලොකු කරන වහු පැටියෙක්ව බලා කියා ගන්න වැස්සියෙක් හිතන්නේ නැති විදියට ඇග්‍රසිව් වෙන්න පුළුවන් කියලා තමයි සත්තු ගැන දන්න කට්ටිය කියන්නේ. අපි නිකන් හිතලා ඔන්නේ
1: චුටි හලක
2: හරක අරක කිරියම පැක් යන්න කියලා දීලද්දාම තමයි අපිට සීයේ දැනක හරකෙක්ගේ පයින් පාරක් එහෙම ලේසියකට කාලා ඉන්න බෑ. කිලෝග්‍රෑම් 500ත් කිලෝග්‍රෑම් 800ත් අතර බරයි සාමාන්‍යයෙන් හරකෙක්. ඒ වගේම හරි වේගෙන් දුවන්න පුළුවන්. ඒ සයිස් සතෙකුට දුවන්න පුළුවන් ප්‍රමාණයට වඩා හයියෙන් දුවන්න පුළුවන්. අස්සේක් තරම් වේගෙන් දුවන්න බැරි වුණාට හයියෙන් දුවන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ තිරික්කල් රේස් එහෙම
1: තියෙනවා
2: කියන්නේ හරකෙකුට හයියෙන් දුවන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් පාපහර. පිටිපස්සේ කකුල පිටිපස්සට දික් කරලා ගහන පාරක් වදින හරියක හිටියොත් එහෙම ඇගේ ඇට කටු කුඩු වෙන්න වදින පාරක් එක. ඉතින් ගොනා වගේ හරක් අස්සේ රිංගන්න යන්න එපා.
1: සමහර අය ওই ගොනා වගේ ඉන්නවනේ. භයානකයි හොඳේ.
2: ඔව් ගොනා කොහොමත් ගොනා වගේ ඉන්නේ උන් එනම භයානක වෙන්න පුළුවන්. මොකද අපි හිතන්නේවත් නැහැ. අපි හිතන්නේ අහිංසකයනේ මෝඩයනේ කියලා. පරිප්පුවක් සෙට් උනාම තමයි තේරෙන්නේ.

කසාගල ග්‍රීන් සුප එක ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල හැමෝම සුපර් මාකට් එකකට යනවා නම් ගෙදරට අවශ්‍ය කරන දේවල් ගන්න ඕන කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුප් එකට තමයි යන්නේ. මොකද මේ දවස්වල හොඳම දේවල් අඩුම ගණන් වලට දෙන්නේ කසාගල ග්‍රීන් සුප් එකේ විතරයි. රයිට්, මම මතක් කරන්නම් ඒගොල්ලෝ අලුතෙන් ශාකා විවෘත කරලා තියෙනවා. ඒ මොනවද කියලා මම ඔබට මතක් කරන්නම්. මාතලේ අලුත් ශාකාවක් විවෘත කරලා තියෙනවා. එතකොට හතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගණේමුල්ල, ගම්පල ඇතුළු දිවයිනපුර නවතම ශාකා ජාලයක් විවෘත කරලා තියෙනවා. තවත් හිතේතා ඉන්නපා, මේ පැත්ත නම් ඉන්නේ, මාතලේ පැත්ත නම් ඉන්නේ, යන්න කසාගල ග්‍රීන් සුප් එකට. ඔබට පුදුම හිතේ. මොකද හොඳම දේවල් අඩුම මිලට ගන්න තියෙන හොඳම තැනක් තමයි කසාගල ග්‍රීන් සුප් කියලා කියන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, එළවලු පළතුරු, ෆ්‍රෙෂ් එළවලු පළතුරු අපිට ගන්න පුළුවන්. මේකෙන් ග්‍රොසරි අයිටම්, මේ වගේ හැම දෙයක්ම අපිට හොඳම දේවල් වගේම අඩුම මිල ගණන් වලට ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ, හොඳම දේ අඩුම මිලට ගන්නව නම් ඔබ යන්න ඕනේ හොඳම තැන, කසාගල ග්‍රීන් සුප්. දැන් වෙලාව මතක් කරන්නම්, හවස 5 වෙනිදා 35.

0: ගැන විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානට
2: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
0: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115 880 400 LOLC රන් සවි රන්ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
1: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණ මහල් මහනුවර සහ මාතර ශාඛාවන් වෙතින් ජූලි මාස 24 25 සහ 26 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
1: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: කොහෙද මේ දෙන්න උදේවාන්ද
3: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
2: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස්ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
4: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ හැබැයි ස්විස්ටෙක් ඩීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
3: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් ඩීලා ගාවට යමු වැඩේ හරිනේ
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
2: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
3: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න. කැමරසට පොඩි වෙනසක් කළා.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
8: මනස්ගතද?
7: සෝරි සර්.
9: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
10: London prison break. නුවර බෝකම්බරදී.
11: වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමක ඉන්ෆිනිටි. හෙට BNS, කාංචනා, රවීන්, සරිත් සුරික් with news.
10: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක්, නුවර බෝකම්බරදී.
11: ප්‍රවේශ පත්‍ර, ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්.
10: විමසීම් 0756-336-331.
11: Organizers and media partners.
10: Global events, Seetha FM, Seetha TV. Anuwatai Dashama Deken, Anuwatai Dashama Hataren.
12: Pangne wage, kamukoke.
13: Go break,
12: ne wage.
13: Patimu race.
14: Friday, macha.

0: 라당.
1: 찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌뿐찌
0: පුංචි පුංචි කාර් විකුණන්න ඕන කට්ටිය.
1: පුංචි පුංචි කාර් විතරක් නෙවෙයි මම.
0: ලොකු ලොකු ඒවත් පුළුවන් නේද?
1: ලොකු කාර්, සාමාන්‍ය ප්‍රමාණයක් කාර්, ලොකු කාර්, පුංචි කාර්.
0: ඕනම වාහනයක්, ඕනම වාහනයක්.
1: ඕනම වාහනයක් වැඩිති මකල ඔතන බෝට්ටු එහෙම නැහැ.
0: ඒව නැහැ නේ. බෞද්ධ දීවර යාත්‍රා එහෙම නැහැ. කාර් එකක් විකුණන්න හිතාගෙන ඉන්න කට්ටිය වාහනේ තරගෙන අපි කියනවට නිකන් එක දවසක් යන්නකො පුංචි කාර් නිවසට. ගියාම වාට තේරෙයි එතන වැඩි කෙරෙන තැනක්
1: කියලා.
0: දැන් වාහනේ විකුණන්න දාන්න කලින් මං කියනවට වාහනයක් විකුණන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා එක දවසක් නිකන් කස්ටමර් කෙනෙක් වගේ වෙස්වලාගෙන යන්නකො පුංචි කාර් නිවසට. ගිහිල්ලා බලන්න. එතකොට වාට තේරෙනවා ඔයාගේ වාහනේ විකුණන්න දැම්මහම එතන ඒ වාහනේට මොකද්ද වෙන්නේ කියලා. කස්ටමර් කෙනෙක් වගේ වෙස්වලාගෙන යන්න. ගිහිල්ලා එතනදී වාහන බලන්න. එතකොට වාට හිතේ අඩේ මගේ වාහනේ වගේ වාහන 400ක් විතර මෙතන තියෙනවානේ කියලා. ඊට පස්සේ එක වාහනයක් මේ වාහනේට මං කැමතියි කියලා පුංචි කාර් නිවසෙන් විස්තර අහන්න. ඇහුවම ඒගොල්ලෝ වාහනේ ඕන්නම් වාට හොයිස්ටර්ස් වල දාලා උස්සල පෙන්නලා ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට දාලා වාහනේ කන්ඩිෂන් එක ගැන වාට අදහසක් දීලා ඔයා වාහනේ ඩොකියුමන්ට් හිස්ට්‍රි එක ගැන ඇහුවොත් එහෙම ඒ ටිකත් නූලට තිතට වාට පෙන්නලා කියලා දීලා
1: හරි
0: වාහනේ හොඳට වැඩ කරනවද කන්ඩිෂන් කොහොමද කියලා ඇහුවොත් සියලුම පද්ධති චෙක් කරලා ගත්ත ඒ පරීක්ෂණ වාර්තා ටික වාට පෙන්නලා
1: හරි
0: දැන් මේක කීයද කියලා ඇහුවම එයා වාහනේ අයිතිකාරයට කතා කරලා ඔයාට අවස්ථාව දෙනවා ගාන කතා කරගන්න අයිතිකාරයත් එක්ක. අන්න ඒ ටික බලාගෙන හිටියම වාට තේරෙනවා මගේ වාහනේ මෙතෙන්ට විකුණන්න දැම්මහමත් මෙහෙම තමයි වැඩේ
1: වෙන්නේ. අනිත් එක වැඩේ කෙරෙනවා කියන
0: හැඟීමේ විශ්වාසයෙන්මනේ. ඊට පස්සේ වාට තියෙනවා ආගේ වාහනේ ගිහිල්ලා පුංචි කාර් නිවසට දාන්න. එතෙන්ට යාපනයෙන් වවුනියාවෙන් මන්නාරමෙන් කුරුණෑගලෙන් බදුල්ලෙන් බණ්ඩාරවැලෙන් ගාල්ලෙන් මාතරෙන් හම්බන්තොටින් නුවරින් නුවරඑළියෙන් මාතලෙන් කොළඹින් ගම්පහෙන් කළුතරෙන් අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් පවා සෙනගෙනවා වාහන ගන්න. වාට හිතේ නිදහසේ වාහනේ එතන තියලා ගන්න කැමති කෙනෙක් ආවම එයත් එක්ක ගාන කතා කරලා හරිම විනිවිද භාවයෙන් යුතුව මේ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන්.
1: අපි ඇඩ්‍රස් එක මතක් කරා නම් පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පරමාලවේ.
2: ලන්ඩන්.

0: ัง
1: ඊළඟ සතා කවුද මගල?
2: ඊළඟ සතා කවුද?
1: බවුවද?
2: ඔයා මට කියන්න අහිංසක සතෙක් කියන්න.
1: හාව.
2: ඊළඟට මතක් වෙන අහිංසක සතා මුවානේ. මුවා. හරි අහිංසක සතෙක් නේද මුවා
1: කියලා. අහිංසක සතෙක්.
2: ඕක අහිංසකම අහිංසක සතෙක් තමයි මුවා කියලා කියන්නේ. හැබැයි සාමාන්‍යයෙන්
1: ඒ කියන්නේ සමහර අනේ මුවෙක් මුව පැටියෙක් වගේ.
2: මුව පැටියෙක් වගේ.
1: ඒ ළමයාගේ හැදියාව බලන්නකො. සද්දේ කතා කරන්නෙත් නෑ.
2: මුවෙක් වගේ කියලා කියනවා නේද? තමහර තව මුවෙක් වගේ කියලා කියන්න පුළුවන් සිටුේෂන් එකක් තියෙනවා. ඔය මුවා රෑට පාරවල් වලට එනවනේ.
1: ඔව්.
2: ඇවිල්ලා වාහනයක හෙඩ්ලයිට් එක වැදුනොත් එහෙම මූණට මුවා සේරම වැඩ දිග නවත්තලා
1: ඒක දිහා බලනවා.
2: ඇස් දෙක මෙව රවුම් කරගෙන කියලා බලාගෙන ඉන්නවා. අන්න එහෙම කිසිම අරමුණක් නැතුව කිසිම තේරුමක් නැති දේවල් දිහා බලාගෙන ඉන්න කොටත් මිනිස්සු අරු මුවෙක් වගේ බලාගෙන ඉඳලේද කියලා සමහරු කියනවා මං අහලා. මුවා කියන්නේ අහිංසක සතෙක් ඇත්තටම. මේ අහිංසක සතා හින්දා ලෝකෙ පුරා අවුරුද්දකට සාමාන්‍යයෙන් මිනිස්සු 100 ගාණක් විතර මැරෙනවා.
1: බලන්නේ
2: මේ අහිංසක සතා හින්දා. ඒ කියන්නේ දැන් මෙහෙමයි, දැන් හිතන්න එපා අපිට පේන අහිංසක සතා නෙවෙයි මුවා හිටපු ගමන් බ්ලැක් බෙල්ට් එකක් ගැට ගහගෙන අඩෝ කියාගෙන ඒව පාරට පැනලා අපිත් එක්ක ගහගන්න එනවා කියලා. නෑ, එහෙම එකක් නෑ. ඊට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් එච්චරම මුවා හින්දා මිනිස්සු මැරෙනවා නම් මුවා අපිට හොරෙන් මස් කනවා ඇති නේද කියලා. එහෙම හිතෙන්න පුළුවන් කාට? එහෙම එකකුත් නෑ. හරි, මේ මුවා කරන එන ගොම් වැඩක් තියෙනවා.
1: මොකද්ද? පොඩ්ඩක් මූණ බැලුවා, පොඩි ගොම් පාටක් පේනවනේ.
2: පොඩ අහිංසකමයි මෝඩකමයි එක ළඟදී. ඔයා වුණත් පුදුම අහිංසක කමක් නේ
1: තියෙන්නේ.
2: ඔය දෙක පොඩ නැද්ද? ඔය දෙක පොඩ ඒත් මෝඩයි. හරි පුදුමයි එහෙම බැලුවම. දැන් මම සාමාන්‍යයෙන් හිතුවා දැන් අහිංසකමයි මෝඩකමයි ගොඩක් කලාට එක ළඟ යන්නේ. මීට කලින් අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙකුත් කිව්වා එයා තමයි ඒ පවුලේ අහිංසකම එක්කලා කියලා. එතකොට අහිංසකමයි මෝඩකමයි එක ළඟ තියෙන්නේ කියලා එයාගෙනුත් තේරුණා. දැන් ඔයා අහිංසකත් නැතුවද පිටිසර මෝඩ?
1: හරි
2: මොවා ගැන කියන්නේ? එහෙම එහෙම ප්‍රතික්ෂේප කරන්න එපා. පොඩි හරි ලකුණක් වැටෙන එක ගන්න දකලා අහිංසකයි අහිංසකයි යෝගෝ කියලා ගන්න. ඔයා මෝඩ නෑ කියලා වාට ඔප්පු කරන්න බෑනේ සැන්ඩි. මේක අහට දෙනෝ දාහක් ජනතාව දන්නව ඔයා මෝඩයි. අඩුප ගානේ ඔයා අහිංසකයි කියන ක්ලේම් එකවත් බාර ගන්න සතුටුද?
1: ලෝ මම මෝඩ නෑ.
2: නෑ මොනවා
1: ප්‍රෝග්‍රෑම් එකට මම මේ මෙහෙම ඉන්නේ.
2: ඉතින් හිතන්නකෝ දැන් ජනතාව ඔයාලා හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් මේ හිතලා මෝඩ වෙනවයි කියලා හිතලා මෙහෙම ඒවා කියන්න කොහොම මෝඩකමක් තියෙන්න ඕනේ? තර්කානුකූලව හිතලා බැලුවොත් අපිට හරි උත්තරයට ළඟා වෙන්න ලේසි.
1: හරි හරි මට බෑද
2: දැන් මෙතන ඔයාද මෝඩ පුවාද? මට මේ කතාව කියන්න දෙනවද නැද්ද?
1: හරි මං අහිංසකයි.
2: අන්න අහිංසකයි රටක් වටි හෙන මෝඩ. මුවාගේ තීර එහෙම ගතියක්. මුවා මේ බොහෝ අවස්ථාවල ලවක් දෙවක් නැතුව දුවගෙන ඇවිල්ලා වාහන වලට පනිනවා. පනින්නේ තායි නිකන් කෙලිම වින්ඩ්ස්ක්‍රීන් එක කඩාගෙන වාහනේ ඇතුළට පනින්නේ.
1: අයියෝ.
2: එතකොට මුවාට ඩැමේජ් වෙනවා. වාහනේ එලවනට ඩැමේජ් වෙනවා. වාහන ඇක්සිඩන්ට් වෙනවා. මේ පිම්ම කෙලිම ඩ්‍රයිවර්ගේ ඇඟට පැන්නොත් ඉතින් විනාසයි. වාහනේ කොහේ ගිහිල්ලා වැදලා නතර වෙයිද දන්නේ නැහැ. එහෙම වාහන අනතුරු ලෝකේ පුරා ලෝකේ හැම රටකම වගේ වාහන අනතුරු සිද්ධ වෙනවා. මුව වැඩිපුර ඉන්න රටවල් වල මුවා හින්දා හරි අහිංසකයි හැබැයි
1: මෝඩයි.
2: ඔය තනිකරම ඔය මෝඩකමට ඔය ටික ඔක්කොම කරන්න. ඉතින් මෝඩ හින්දම භයානකයි. මෝඩයෝ කොහොමත් භයානකයි.

0: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කර ගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස. හොඳමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
3: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ පියෝටෙක් සොලියුෂන්ස් වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0.777133.21 AOC ස්මාර්ට් පර්ෆෝමන්ස් Trusted worldwide.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
7: මත. ඇලුමිනියම්මනේ.
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
9: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
11: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
12: මතකද සිංගල් බිග් බොනන්සා
13: 60% ඩිස්කවුන්ට් අරගෙන
12: මේ අවුරුද්දේ තාවා
13: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
16: Big big dinumai bonanza bonanza
17: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dank here 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
18: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
19: ඒක හරිම අපූරු ලෝකයක්.
20: හරියට Alice in the Wonderland වාක්.
21: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
19: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
19: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
21: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: හවසහයයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: දකුණු පළාතේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අත්අඩංගුවට. විපක්ෂ නායක අධිකරණයේ ගැන විවාදයක් යළි ඉල්ලයි. උසස් පෙළ පිළිබඳ දැනුම් දීමක්. බංග්ලාදේශ ජනපති ලාස්වේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: සියත දිවයින

0: 라당.
1: හිතන්නවත් නැති සතෙක් ගැන කියන්න යන්නේ හරි වසයි සතෙක්ගේ සතු දෙන්නේ. හිතන්නවත් නැහැ හරි වසයි ඒ සතු.
2: ඇත්තද?
1: හරිම වසයි. ඒ කියන්නේ මොකක් හරි වෙලාවක ඔයාව දිරවන්නේ නැහැ කියලා හිතුනොත් වලියටම එනවා, දිග්ගටම එනවා වලියට.
2: එල්ලුවට එල්ලුවට යනවා. අපි අතරේ.
1: අපි අතරේ කාටද? දැන් මේ අපි දෙන්න අතරේද? දෙන්න අතර මෙතන චාලි අරන වෙන කවුරුත් නැහැ. මොකද්ද කියන්නේ?
2: නෑ, අපිත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ ගෘහස්ත සතෙක්ද නැත්නම්
1: ඔව් ගෙවල් වලත් ඉන්නවා. මම දැකලා තියෙනවා සමහර වෙලාවට ගෙවල් වල අතර ගෙවල් ඇතුලේ ඉන්නවා අඩුයි. ඒත් ඉඳලා හිටලා සමහර රටවල් වල මේ සතු දෙන්නගේ එක සතෙක්ව ගෙවල් ඇතුලේ දාගෙනත් ඇති කරනවා මම දැකලා තියෙනවා.
2: කවුද මේ සතා?
1: ඒ කියන්නේ කෙලින්ම බැලු බැල්මටම නම ඇහු පමණින් අනේ අහිංසක හරිම මේ සාමකාමී සත්තුනේ කියලා හිතෙනවා.
2: කෑන් ගරුවා?
1: නෑ, මේ දෙන්නටම තටු තියෙනවා.
2: කල්පනා
1: තටු තියෙනවා කියලා කිව්වහම අහස පොළොව ගැටලන්න කල්පනා කරනවා. මේ තටු තියෙන්නේ කාටද අප්පා? අනේ වන්දස්ස.
2: හරි, ඉතින් ගිරවා.
1: නෑ, මං කියන්න නැත්තම් මේ වැඩ තරණ ඉවර කරන්න වෙන්නේ. ඒ ඔයාගේ උත්තරේ බලාපොරොත්තු වෙ කිටියොත් ඔයා එහෙම උත්තර දෙන්න දන්නවට බැරි ඈ. ආ ගන්න හරිද උත්තර දෙන්න බෑ.
2: අයියෝ ඒකට අවස්ථාව දෙන්න.
1: හංසයා සහ පාත්තයා.
2: ආ මං කියන්න හැදුවේ දෙන්න.
1: ඒක තමයි, ඒක තමයි. කියන්න හැදුවේ දෙන්න තමයි. මොඩ හින්ද කිව්වේ දැන්. හරි උත්තරේ දැනගෙනත් කියන්නේ නැහැ කියන්නේ මේ මේ සත්තු දෙන්නම හිතෙන්නේ නැහනේ හංසයා හැම වසයි කියලා.
2: හංසයා දැක්ක ගමන් එන ආස හිතෙනවනේ.
1: පුදුම වසක් තියෙන. හරිම වසයි. ඒ කියන්නේ හරිම ටෙරිටෝරියල්. එයාගේ මේ ඒරියා එක පරිස්සම් කරන කාටවත් එන්න දෙන්නේ නැහැ. කිසිේකට එන්න දෙන්නේ නැහැ. දිරවන්නේ නැති කවුරු ඒරියා එකට આવුත් මිනිස්සුන්ට දිරවන්නේ නැති කවුරු ඒරියා එකට આવුත් ඇටැක් කරනවා, එලෝගෙන එනවා, කොටනවා, හපනවා. මෙහෙම ඇඟට පැනලා අත්තටු දෙකෙන් සට පට ගාලා ගහනවා හංසයා.
2: අම්මෝ.
1: හරි. මෙහෙමයි මිනිහෙක් මැරෙන්න තරම් කරදරයක් නැහැ හංසෙගේ. හැබැයි ඉතින් කොටලා හපලා යම් තුවාලයක් එහෙම සිද්ධ කරන්න ඉඩ තියෙනවා. අනිත් එක පාත්තයට හැදෙනවා. මේ ඔය තියෙන්නේ මේ දැන් ඔය පබ්ලික් පාක් තියෙන්නේ මිනිසුන්ට ජොගින් කරන්න හදපු, ඉඳගෙන ඉන්න බංකු දාලා තියෙන අර මේ උද්‍යාන. මේ උද්‍යානවල ඉන්නව පාත්තයෝ පුදුම වදයක් දෙන්නේ මිනිසුන්ට. සමහර ජොගින් එන මිනිස්සුන්ට එලෝ එලෝ කොටනවා දිනපතා.
2: කියන්නේ කිසිම හේතුවක් නැතුව.
1: ඈ උගේ ඒරියා එක.
2: ආයි.
1: ආ මේ කොයි මේ ජොගින් නරවට මේ වටෙන්න එපා. මේ මෙතන මේ මගේ බෝඩරේ කියලා ජොගින් එන මිනිස්සුන්ට උදේ හව කොට කොට එලෝන හරිම වස කොච්චර එළෙව්වත් අර යන්නේ නැති එල්ලි එල්ලිම රණ්ඩුවට එන.
2: ඔව්.
1: මේ සත්තු జాතියක්. හරිම බේරෙන්න අමාරුයි. කිලෝ 5ක් විතර බර මේක කරලා අල්ලලා විසික් කරලා දාන්න පුළුවන්. විසික් කරලා දවට ආයි එනවා. ආයි එනවා ආයි එනවා. නවත්තන්නෙම නැහැ. ආයි එනවා ආයි ආයි.
2: වතුරට හො විසි කරනවා.
1: ඔව්. ආයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි දගායනවා. කාලි උඹේ වගේ කවරි අඳුරනවද? ඈ කණෙන් පෙන්නන්න. කෝ බලන්න කෝ.
2: සින්දුවක් අහන්න.
0: London.

0: ัง
1: සමහර මිනිසු මගල අහිංසකයි වගේ ඉඳල මාරු විදිට රවට්ටනවා. ගන්න මහත්තයානේ, ඉතින් කාලය තිස්සේ අපි මේක පාවිච්චි කරන, හොඳට පාවිච්චි කරා මේ වාහනේ. ඉතින් අපේ ළමෙක්ට වගේ තමයි සැලකුවේ, කිසි ප්‍රශ්නයක් වෙලා නෑ අනේ,
2: වැඩිය පැදලත් නෑ.
1: ඕ
2: අනේ ඇක්සිඩ අපෝ පිස්සුද මහත්තයෝ,
1: අපේ දරුවා වගේ
2: නිය පිටින් සීරීමක් වෙලා නෑ, දරුවේ බලා ගන්නවා වගේ බලාගත්තේ. බලවට දෙකට කැඩලා පුට්ටු කරලා ඒ විදිහට දරුවෝ බලාගත්තොත් බරු.
1: එහෙම කියනවා නිකන් අපි තැන් දෙනවා මගල සමහර මිනිස්සු. අනේ ගෙදර ගිහින් තමයි
2: බකලෝ කියන්නේ, ඔයා ගියාද කොහොමත්ද ඔයා කාරක් කියලා කරත්තයක් හරි අරන් ගෙදර ඔයා.
1: නෑ මංගේ මිනිස්සු ඇන්දෙනවා ඒ කතාගෙන, කතා කිරිල්ලට
2: කියන්නේ
1: එන අහිංසක විදියට කතාගෙන, ඊට පස්සේ සම්බන්ධතාවයක තනේ හොඳ යාළුවෝ අපේ ගේම කියලා එහෙම වෙනවා. ඉතින්නේ
2: පස්සේ තමයි යාළුකම් දෙපිටින් ගියා. මග යනකොට වාහනේ ඉස්සරහ ගැල්ල යනවලු, පිටිපස්සේ ගැල්ල මග නතරලා කැඩිලා වැටුණා.
1: කවුරුරි ඇවිල්ලා කියන්නේ අනේ
2: ඔගොල්ලෝ වාහනේ කැල්ලන්තර දියන්නේ අතර ගහ යට. එහෙම වාහන ගන්න යන්න එපා. වාහනයක් ගන්න යනකොට ඇත්තටම විශ්වාස කරලා වාහනයක් ගන්න පුළුවන් තැනකට යන්න.
1: තියෙන්නේ මෙච්චරයි. මාළඹේ තියෙන තැන පුංචි කාර් නිවස. එතන තියෙන වාහන 400ක් විතර. කැමති වාහනයක් ගන්න රෙජිස්ටර් කරපුවා තියෙනවා, නොකරපුවා තියෙනවා. අනිත් එක මගුල හැම පැත්තෙම එනෝනේ වාහන ගන්න.
2: ඒකනේ.
1: ඔව් අපේ හෙටිපලිනුත් එනවා. කුරුණෑගලින් එනවා, උතුර දකුණ බස්නාහිර නැගෙනහිර ඔය හැම පැත්තෙක.
2: හෙටිපලෙන් එන මිනිස්සුන්වත් රවට්ටන්න නැතුව වාහනයක් දීලා හොඳට විශ්වාසවන්තව වැඩේ කරලා යවනවා කියන්නේ. ඒ මිනිස්සු එන්නේම රවටෙන්න බලාගෙන. එහෙම මිනිස්සුන්වත් එහෙම රවට්ටන්න නැතුව වැඩේ කරලා දෙනවා
1: කියන්නේ.
2: ආයෙත් නියමයි.
1: අනිත් එක තමයි ඉතින් ලොකු ගානක් එහෙම ඒගොල්ලෝ තියාගන්නේ නැහැ.
2: ඕනේ
1: පොඩි ගානක් තමයි තියාගන්නේ. ඒක
2: රුපියල් 25000ත් 75000ත් අතර වගේ පොඩි කමිෂන් එකක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. කියන්නේ සාමාන්‍ය ඔය වැඩේ කරන්නේ.
1: ඉතින් හැමදේම පහසුයි. ගිහිල්ලා ලීසින් පහසුකම්, තක්සේරි සේවා ඒවත් තියෙනවා. එතන ඉන්ෂුරන්ස් එකක් හදා ගන්නවා නම් ඒකත් තියෙනවා. ඔය ඔක්කොම ටික කරගෙන හොඳ වාහනයක් අරගෙන එන මාළපි පුංචි කාර් නිවසෙන්. අපි ඇඩ්‍රස් එකත් මතක් කරන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළපි.

ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: விலக்கு வருது டெக்ஸ்டைல்ஸ்
1: finishing wahala class color of flow vajabena
2: sit pedagani
1: kal pavati avalakshana novi oyat palete washiwenna finishing wahala nam color of tama
0: masima karana viyadam combank debit card ekin karala hita ganna beri taram tage dina ganna combank debit card challenge masitama mulu viyadama rupiyal 20000 kunoth maspata tv fridge washing machine multan ge upakarana athulu tage dina ganna jayagrahakin 1000 katath wediye avasan dinum medimen side by side fridge laptop iphone athulu tawat tage rasak karanna tiyenne shopping bill payments onuma deekata cash wenuwata card ekak use karanaka vitarai combank debit cards gewa
3: യുഗതിവ്യയുടെ പിവിസേന ഒബട്ട് മേ ദിനവല സീത വെതി വിദുലി ഉപകരണ ഗൃഹപാണ്ഡ സന്ദഹാ സുവിശേഷി തീമന രസ വിസ്തര 076 8233 444 സീത ഹദവത് ദിനു ഹിതവത് കമ නොලිමිට් සෙල් එක දැන් ආයේ ඇවිල්ලා 70% දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට මේ chance එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි කොන්දේසි සහිතයි
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
3: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
8: Big big dinumai bonanza bonanza.
9: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Light වල ඇති Escort ඩංකිය. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankwe ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: කසාගල ග්‍රීන් සුප් එක ගැන මතක් කරේ නැත්නම් අපරාදි කියලා හිතෙනවා. මොකද මේ දවස්වල කසාගල අලුත්ම ශාඛාව විවෘත කරලා තියෙනවා. ඔබත් මේ මං කියන ප්‍රදේශයන් වල නම් ඉන්නේ අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුප් එක පැත්තට ගිහලා වෙනස අත්දකින්න. කසාගල ඔන්න අලුත්ම ශාඛාව විවෘත කරලා තියෙනවා. මාතලේ, අතුරුගිරිය, මුල් ඒරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පල ඇතුළු දිව්වයින පුරා නවතම ශාඛාව විවෘත කරලා තියෙනවා. හොඳම දේ අඩුම මිල්ටන් ඉතින් කසාගල ග්‍රීන් සුප් එක දෙන්නේ. ඒ වගේම තමයි අපිට ගෙදරද ගෙදරට අවශ්‍ය කරන එළවලු පර එළවලු පළතුරු පැටලෙනවානේ. එළවලු පළතුරු එතකොට ග්‍රොසරි අයිටම් මේ හැම දෙයක්ම අපිට එකම වහලක් ඇරින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි වෙන කොහෙවත් නැති මිල අඩු කිරීම යටතේ ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කසාගල ග්‍රීන් සුප් එකට කිත්. ඉතින් මතකයිනේ හොඳම දේ අඩුම මිලට ගන්න. ඔබ යන්න ඕනේ හොඳම තැන කසාගල ග්‍රීන් සුපර්.

0: 라당.
1: 썼다 기야 인도 비트. 깨알 빼다네.
2: 건드리었네. 그러면 그러면 대로 막 해도
1: 그래. 사드로 만나르기 심도. 어? 이거 기우에.
2: 이거 매거로 삼반.
1: 깨알 빼네.
2: 이거 내니.
1: 네, 깨알 빼네.
2: 히포 기야 인도 비트 그디야 우나다. 히포포테마스. 히포포테마스 කියන්නේ මේ ඉතින් මස් කන්නේ නැති ශාක භක්ෂක. අනේ ඉතින් ඔය ඔය තෙප්පම වාගේ ඉන්නවනේ ලොකුවට නේද? එහෙම සතානේ. එහෙම සතා වුණාට ලේසි පාසු සතෙක් නෙවෙයි.
1: ඇවිදින්නෙත් මෙහෙම මෙහෙම
2: පැද්දි පැද්දි පැද්දි.
1: කිසිම නිකන් ඈලි මෑලි ගතියක්
2: අපිට ඈතකදී දැක්කොත් හිතරන්නේ හිපොපොටේමස් මෙතෙන්ට එනකොට බා මට ඊළඟ උපන්දිනේට කේකුත් කපලා ඉවර වෙන්න පුළුවන් කියන්නේ. එහෙම නෑ. එහෙම නෑ. හිපොපොටේමස් නිකන් බොහොම සාමකාමී මන්දගාමී සතෙක් වාගේ පෙනුනට
1: ඔව්.
2: හරිම ඇග්‍රසිව්. විශේෂයෙන් එයා වතුර බොන වතුර වලට කවුරු හරි ආවොත් කොහෙද යකෝ එන්නේ මගේ වතුර ටික ගන්නද ආවේ කියලා එලෝගෙන එනවා. එලෝගෙන ආවත් ඇතින ඉතින් හිපොපොටේමස් කෙනෙක්
1: ඒ සයිස් එකේ
2: ඕ බයිදරකට එලෝගෙන ඇවිල්ලා ඇඟේ හැප්පුණා නම් ඇතිනේ ඈ අපි සෙත් පොච්චි වෙලා සෑහෙන මිනිස්සුන්ට ඇටැක් කරලා තියෙනවා.
1: ඇයි සත්තුන්ටත්
2: සත්තුන්ටත් ඇටැක්
1: එයා මල පහ කරනවා නේද? මම දැකලා තියෙනවා වීඩියෝස් වල.
2: ඒකනම්
1: අර දඩයන් කරන්න එනකොට
2: ඕ එකක් ඒක දඩයන් කරන්න එනකොටත් කරනවා. ඒක ඔය ඔය හයිනාවෝ වගේ සත්තුන්ට එහෙම ඒක කළාට ඒක වැඩි හරියක් එයා පාවිච්චි කරන්නේ දඩය එයාව දඩයන් කරන්න එන හරි එයාට වද දෙන්න එන සත්තුන්ව එලවන්න නෙවෙයි. ඒක ගොඩක් පාවිච්චි කරන්නේ හිපපොටේ හිපපොටේ මසියක් කැමති කරගන්න. එයාලගේ අර මේටින්
1: සීසනකට
2: ගෑනු සත්තු කැමති කරගන්න පාවිච්චි කරන ක්‍රමයක් ඒක.
1: හරි හරි හරි.
2: ඒ වගේම තමයි ඉතින් වසයි.
1: වසයි.
2: හරි සරයි හරියට තරහ යනවා. එයාගේ ටෙරිටරි එකට කවුරු ඇතුල් වුණොත් මිනිසුන්ගෙන් හැම ටිකක් ටිකක් සැරටම දිරවන්නේ නැහැ මේ මේ හිපොපොටේ මස්ට මිනිසුන් දිරව ගන්න හරි අමාරු වෙන්නේ. ඈ බොරුවන් අහන්න මකලෝගේ
1: හැම වෙලාවෙම මාව අල්ලගන්න.
2: ඔයාව අල්ලගත්ත බග්ගේ බොරුවන් අහන්න මකලෝගේ මිනිසුන් දිරව ගන්න හරි අමාරුයි. අනිත් එක හයියෙන් දුවන්න පුළුවන් ওই සයිස් එක ලොකුවට තිබුණාට.
1: ඒකනේ.
2: සයිස් එක ලොකුවට තිබුණාම හිතන්න එපා අල්ලපු ගෙදර මහත ඇන්ටි වගේ හෙමින් හෙමින් එන්නේ කියලා. තරහා ගියොත් මිනිහෙකුට වඩා සෑහෙන වේගෙන් දුවන්න පුළුවන් හිපොපොටේමස්.
1: දැන් අපේ පුලා ඉන්නේ නිලුපු. එන ලොකුවට හිටියට එයාට හොඳට මීටර 100 ටු ටු ටු ගාලා දුවන්න පුළුවන්.
2: හිපෝ හිපෝ.
1: හිපෝ හිපෝ.
2: හිපෝ හිපෝ. තනිකරම
1: හිපෝ. ඒක තමයි.
2: හරිම භයානකයි. අන්තිම භයානකයි. ඔන්න නොකිව්වයි කියන්නේ. දැන් අපි ඔහම භයානකයි කියලා අපි හිතන්නේ නැති සත්තු ඉන්නවා. ඕනෑම මොහොතක තර්ජනයක් වෙන්න පුළුවන්. තව සමහර සත්තු ඉන්නවා සැන්දී. අපි හිතන්නෙම මූණන් නරකයා. මූණන් නරකයා හම්බෙන්න නම් හොඳ නෑ කොහෙදවත් කියලා. අනේ හැබැයි එහෙම නෑ.
1: හරි හොඳයි.
2: හරි හොඳයි. උදාහරණයක් කියන්නම්.
1: කවුද?

0: ඇත්ත මෝරත් වසයි කියලා.
1: ඇත්ත මෝරත් වසයි දැන් ගිහිල්ලා මෝරව අත ගන්න ගිහිල්ලා උඩතල් කරන්න ගිහිල්ලා
0: මං යනවා මූඩ්. මං හෙට එයිද දන්නේ.
1: හෙට එන්නේ නෑ. සඳුදා ඉඳන් මේකට එන්න මේ වෙන වැඩ නෑ කියලා
0: හිතුවා. මම එන්නේ පයි සඳුදා චාට් එක කරන්නේ.
1: එනවා නෑ නේද සඳුදා මෙතන.
0: බෑ මම හෙට එන්න ඕනේ.
1: ඔය ආවිල්ල ඕඩ කක් කරගෙන හෙට. මට අද ගන්නවා. මං එන්නේ මයරයි.
0: Okay, have a going and happy weekend.
1: මං මකලෝ.
0: මම සැමි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අධිකරණ නැමැතිට එරෙහි විශ්වාස භංගයේ වැඩි ඡන්දෙන් පරාජය වෙයි. විපක්ෂ නායක අධිකරණය ගැන විවාදයක් යලිල්ලයි. උසස් පෙළ දැනුම් දීමක්. බංගලාදේශ ජනපති ලාස් වේ.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117886.
1: අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාරට එරෙහි විශ්වාස භංගය යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වුණා. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 152ක්. විපක්ෂව ඡන්ද 36ක් හිමි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ වරප්‍රසාද කඩවිය ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද පාර්ලිමේන්තුවේදී මතු කළ කරුණකට මැදිහත් වෙමි.
4: අද මම පාර්ලිමේන්තු සිටින් ඩේ මම ස්පීකර් ලිස්ට් එකත් ඉන්නවා. අද මම හුසාවට ගියේ නැහැ කියලා මට අද වොරන්ට් එකක් ඉෂු කරලා තියෙනවා.
5: අපි සීලු දෙනාගේ වරප්‍රසාද කඩවීමක්.
4: ඕකේ.
5: ඒ නිසා වහම ඔබතුමා තීන්දුවක් දෙන්න. මේ කතානායකගෙන් අහන්න දෙයක් නෙමෙයි. ඔබතුමා තීන්දුවක් දෙන්න මේ සභාව තුල. අර්ජුන මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද කඩවලා තිබෙනවා.
1: ඊට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැදිහත් වුණා.
6: ඕනම සිවිල් හෝ අපරාධ නඩුවක විත්තිකාරය යන්න ඕන. විශේෂ අවසරයක් නැත්නම් විත්තිකාරය යන්න ඕන. ඒක තමයි නීතිය. ත්‍රිවරයෙකු එහෙම නිසා එහෙම නිදහසක් හම්බෙන්නේ නැහැ. එයා විත්තිකාරයෙක් නම් එයා අධිකරණයට යන්න ඕන. එයා යන්නේ නැත්නම් එයාගේ අපකාරය යන්න ඕන. අපකාරය ගිහිල්ලා කියනවා මේව සිද්ධියක් තියෙනවා කියලා.
7: Honorable Arjuna Ramanathan, can you listen to me? Have you requested a letter from parliament saying today is a sitting day and that you are supposed to be here?
8: 1000 letters I have brought from the secretary.
7: Have you requested for this day?
1: මීගමුව බන්ධනාගාරයේ ගැටුම පාලනය සඳහා පොලිසිය කැඳවීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර අසමත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හර්ෂණ නානායකර අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනා පිළිබඳ විවාදය ආරම්භ කරමින්.
8: බන්ධනාගාර ප්‍රසංස්කරණ සම්බන්ධව ගැසට් පත්‍රයෙන් ඔබට පාරුපු බලය තුළ ඔබ කරලා තියෙන පිළිගත හැකි ප්‍රමාණවත් වැඩ මොනවාද? මුකුත්. සිරකරුවෝ 10000ක් ඉන්න ඕන තැන 40000ක් ගාල් කරනවා. ඉරිදා උදෑසන 11ට ආරම්භ වෙච්ච සිදුවීම ගැන පහුවදා වෙනකම් බලන් ඉන්නවා, නිදාගෙන ඉන්නවා. මොකද ඊයේ පොලිසිය කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට 5 වෙනිදා රාත්‍රියේ 2400ක් මේ සිරකරුවෝ නිදැල්ලේ හිටියේ. වාට්ටු සියල්ලම ඇරලා උණුසුම් තත්ත්වයේ පහ වෙලා තිබුණේ නැහැ. බන්ධනාගාර නිලධාරීන්ට පාලනයක් තිබුණේ නැහැ. පොලිසිය කැඳවන්න අසමත් වුණා. මොකද කියන්නේ චන්දන කොණිතුවක් අපරාධ දිශාව බහර නියෝජ්‍ය පරිස්පති. ඔහු කියනවා පස්සෙන්ද මේ සිදුවුනට පස්සේ අපි සූදානම් වෙලා හිටිය සහාය දෙන්න. මම්මගේ කණ්ඩායම කැඳෙව්වා. හැබැයි බම්බෙනාගාරය ඇතුළට යන්න බෑ ලිඛිත අවසරයක් නැතුව. මට ඒ ලිඛිත අවසරය ලැබුණේ දෙවෙනි සිදුවීම වෙලා. නිලධාරීන් 10ක් මැරිලා, රැඳවියන් විශාල පිරිසක් මැරිලා, 200ක් විතර තුවාල වුණාට පස්සේ තමයි ඒ අවසරය ලැබුණේ කියලා. පොලිසිය කැඳව ගන්න අසමත් වුණා. මේ අමතිවරයා නිදාගෙන හිටපු කෙනෙක්. ඉලාස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරණක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
1: බන්ධනාකාර නිලධාරීන් නිරායුධ යොමු කළ පාර්ශ්ව අනාවරණය කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් කියා සිටියේ.
9: එදා හවස විදේශික සිරකරුවන් 12 දෙනෙක් වෙතින් අයින් කරගත්තා. කාගේවත් නෙමෙයි, ඉන්දියානු සිරකරුවෝ. ඇයි ඒගොල්ලන්ගේ ජීවිත මේ ලංකාවේ ඉන්න සිරකරුවන්ගේ ජීවිත නෙමෙයිද? ඒනේ ඉන්දියාවට තියෙන බයට 12 අයින් කරගත්තා. විශේෂ දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා දැන් අවිගබුඩාවේ කඳුළු ගෑස් තිබුණේ නැහැ. ඇයි කඳුළු ගෑස් තිබුණේ නැත්තේ? කඳුළු ගෑස් නොතිබෙන්න හේතුව මොකද්ද? කඳුළු ගෑස් තිබුණා නම් අවිගබුඩාවේ එදා කඳුළු ගෑස් පාවිච්චි කරන්න තිබුණා. වෙඩි නොතිය. කවුද ඒක වක්කීම බාරගන්නේ? මේ කලබලයක් ඇතුළේ තියෙද්දි නිලධාරීන් ආදෙනාව ඇතුළට යව්වේ කවුද? නිරායුධව. ඇයි අමතිතුමා මේ සැකකාරයන්ගේ මරණ ගෙවල් වලට ගියේ නැත්තේ? ඒ සැකකාරයෙකු දෙමව්පිය සමහර විට මාලිමාවට ඡන්දෙ දීපු උදවිය. එහෙම වෙන්න පුළුවන්.
1: අධිකරණ පද්ධතිය පිළිබඳ දින තුනක විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළා. ඊට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාරද මැදිහත් වුණා.
5: දැන් අධිකරණ ඇමතුමා මම හිතන්නේ කලාකරුවෙක් නේද? ඔබතුමා ෆිල්ම් හදනවානේ. විනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න පුළුවන් ඔබතුමාට. හොඳ ලස්සන චිත්‍රපටයක් ගහන්න පුළුවන්. හර්ෂණ ඇමතුමා ඔබතුමා සූදානම්ද අධිකරණයේ කියන ආයතනය පිළිබඳව මේ සභාවේ දින තුනක විවාදයක් ලබා දෙන්නේ. ඇයි ඔච්චර කලබල වෙන්නේ? මම මේ අවස්ථාවේ කියන්න කැමති අධිකරණ ඇමතිතුමා බන්ධනාගාර පැත්තෙත් ෆේල්. අධිකරණ පැත්තෙත් ෆේල්.
10: ගරු විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කරානේ. එතුමා අඩුගානව ඉල්ලීම කරන්න ඕනේ මෙතන නෙමෙයි කරන තැනවත් ඔබතුමා දන්නේ. නැනිලිම ඒකනේ ප්‍රශ්නේ
5: මම අධිකරණ ඇමතිතුමාට ඉස්සගෙන හිටියේ උගත් කියලා
11: ඒ
5: උගත් කැලේ මම ඉවත් කරගන්නවා කොහෙද යන්නේ අධිකරණ ඇමතිතුමා යන්න එපා වැඩ බලන අධිකරණ ඇමතිතුමා වටකළ ඇමතිතුමා කරුණා කරලා ඔබතුමා හරි අපිට දින තුනක විවාදයක් ලබා දෙන්න මේ අධිකරණයේ පිළිබඳව
1: බෘතිකින්ගේ විශ්‍රාම වයස් සීමා පිළිබඳ ප්‍රමුඛතාවය අනුව තීරණ ගත යුතු බවයි අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ
12: අර විනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් කරන්න යෝජනා කරානේ මහර්ෂණ ඇමතුමාට යෝජනා කරන්න කැමති ඊට කලින් අර නිදම්මං කොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි 2012 අපිට මතකයි වැලිගඩ බන්දරාගාරේ 27 දෙනෙක් රැඳවියන් මැරුණා නම් කිය කිය කතා කරලා ඔළුවට වෙඩි තියලා මැරුවේ කියන එක මාධ්‍යවලින් අනාවරණය වුණා එහෙම සිදුවීමක් මීගමුවේ සිද්ධුුන්නේ නැහැ අවුරුදු 48කට පස්සේ මේ සියලු වෘත්තිකයන්ගේ ප්‍රමුඛතාවය අනුව වයස ගැන පියවරෙන් පියවර තීන්දු ගන්න ඕන කාලය ඇවිල්ලා කියන මේ වෙලාවේ මතක් කරන්න කැමති අපි දන්නවා විරුද්ධ වෙන අය 40ක් ඉඳි සුදු ඇඳගෙන අය කළු ඇඳගෙන ඉන්න අය කහ ඇඳගෙන ඉන්න අය විරුද්ධ වෙයි හැබැයි ඒ විරුද්ධ වීමේ පිටිපස්සේ කුමන ඌමනාවක්ද තියෙන්නේ කියලා
1: ආණ්ඩුව නීතිඥ සංගමේ සභාපතිවරයාට චෝදනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ සඳහන් කළේ
13: ජනාධිපතිවරයා ලොහාන ඇමතුමා එක දාපු ඩීල් එක මන් දන්නේ නැහැ. අපි දන්නවනේ ඉතින් කට්ටිය ගැන. අද රටේ නීතිඥ සංගමේ සභාපතිවරයා විපක්ෂයේ නායකවරයා හම්බුනාම ඒක දේශපාලන ඩීල් එකක් කියලා ඔබතුමාලා අනුමත කරනවද? මොකද ඔබතුමාලා නීතිඥවරු. යහපාලන ආණ්ඩුව වෙලාව ඔය ටීම් එකක් දෙක්කම අනුර කුමාර මහත්තයාත් වාඩිලා ඒ පින්තූරේ හිටියා. එකම වෙනද අනුර කුමාර මහත්තයාගෙන් වෙලා මං ඒ පින්තූරේට ඇවිල්ලා. විවාදය යනවා ඇමතුමා ෆෝන් එකේ මල් කඩනවද දන්නේ නැහැ. ගල් සභාපතිතුමා. ඇමතිවරයා ෆෝන් එකේ ගිවල් වලාගේ ප්‍රශ්න විසඳනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම් හොඳයි.
6: අධිකරණ අමාත්‍යවරයා තොරතුරු වගේ ලබාගෙනමින් ඉන්නේ. ඔහුට ඔහුගේ දුරකථනය පාවිච්චි කරන්න වෙයිද?
5: අනවශ්‍ය
6: මොනවද මේ කියන කතා? ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
1: විපක්ෂයේ සිටින චෝදනා එල්ලුවන්නෙක්ව කටයුතු කරමින් සිටින බවයි නියුජ් අමාත්‍ය සුනිල් වටගල පැවසුවේ.
6: දැන් 20යි 20 කාමරයකට කට්ටියක් සෙට් වුණා ඊයේ. මම හිතුවා ඔක්කොම එක කාමරයකට දාලා දැන් මේ විශේෂ උසාවියක් දාලා නඩු අහන්න යනවා කියලා. පස්සේ බැලින්නම් ඒක එහෙම නෙවෙයි. ඒක තියන්නේ විත්තිකරුවන්ගේ මහා සමුළුව. නැත්තම් චූදිතයන්ගේ එකමුතුව. නැත්තම් මොකද්ද? දම්බේ පෙරමුණ. දංගෙඩියට යෑමෙන් බේරා ගැනීමේ පෙරමුණ. ඒකේ කවුද කැඳවුම් කරු? මහාචාර්ය GL පීරිස් දැන් එතුමා විශ්‍රාම යන්නේ ලෑස්තිද දේශපාලනේ ඒ රොත්ත දැක්කහම මට හිතුණා දවල්ට කා කොටා ගන්නවා රැට එකතු වෙලා හොරකමේ යනවා කියලා මං නිමල් සිරිපාලද සිල්ලා හැමදාම දැකලා තියෙන ඕනම කවයක නිදාගෙන ඉන්නවා මෙන්න මේ මිනිස්සයා එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේ හැරිලා හිටියා එච්චරට බය වෙලා
1: මේ සමගයේ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
14: ඇමතුමා පාපිස්සන් නෙමෙයිනේ ඉරට ටිකක් හොඳ කතාවක් බලාපොරොත්තු වෙන ඇමතුමාගෙන් අවම වශයෙන් වේදනාවක් තියෙන්න ඕනේ මගේ අතින් වැරදක් වුණා මම මේ වෙලාවේ මේ වැඩේ කළා නම් මේ කටයුත්ත මෙහෙම වෙන්නේ නැහැ කියලා හැබැයි දැනුත් hina වෙලා ඉන්නවා ඉතාලම සතුටුයි මම වගේ කෙනෙකුට එහෙම විවේචනයක් කරද්දි මට නම් වේදනයි මෙයාගේ ෆිල්ම් එකකුත් මම බලලා තියෙනවා ඒ කාලේ මම බන්ධනාගාරය ඉලාරියා නෙමෙයි හිරකාරයෝ ටිකක් මැද්දේ බන්ධනාගාරය ඉලාරියා වගේ මාව අල්ලගන්න යන්නේ හරිද ඕවත් හිරකාරයෝනේ බලවත්තේ බලවත්තෙන් පණිවිඩය දුන්නා වැඩේ කරලා යනවා හරිද බලවත්තේ හිරකාරයෝ ටික බන්ධනාගාරය ඉලාරියා වගේ මන් දිහා බලනවා
1: මීගමූ බන්ධනාගාර ගැටුමේදී නීති විරෝධී ලෙස කටයුතු කළ පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
15: සමහරු කියන්නේ අපි මොකද්ද? බුදියන් හිටියා. කමක් නැහැ. ඔබලා හිතනවා නම් ඒක ඇත්ත කියලා කියන්නේ. අවශ්‍ය සියලුම විමර්ශන සිදු කරනු ලබනවා. අනීතික ලෙස නීතිය භාවිත කරලා ජීවිතයක් හානි කරලා තියෙනවා නම් ඒට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ ප්‍රසන් නිලධාරීන්ව ඉතාම ක්‍රූර ලෙස ඝාතනය කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් දැන් CID විසින් කට උතර 700 ගණක් 800 ගණක් අරන් තිබෙනවා. එතනින් ඒ අපරාධකාරයෝ අනාවරණය වුණාම ඔවුන්ටත් මිනීමැරුමට නඩු පවරනවා. ඒ විතරක් නෙමෙයි මේ වන විට ඒ සිද්ධිය නිසා මිය ගිය නිලධාරීන්ට ඔවුන්ගේ පවුල්වලට ලබා දී හැකි සහනයන් ගෙවීම සම්බන්ධයෙන් යම් ගෙවීමක් කරලා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. තව කරන්න ඕන ගෙවීම් සම්බන්ධයෙන් අපි කැබිනට් පත්‍රයක් දාලා කමිටුවක් දාලා ඉතා ඉක්මනින් ඔවුන්ට දෙන්න පුළුවන් සහනයක් ගන්නවා. ඒ රැඳවියන් සම්බන්ධයෙන් උත් ගත හැකි පියවර අපි සලකා බලමු.
1: වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවකදී සිදු වෙඩි තැබීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බවට පැවසෙන කුඩු රෝෂන් නැමැත්තා ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් බවට සැකපල කරන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ වෙඩි තැබීම මට්ටක්කුලේ මනෝජ නැමැත්තෙකු විසින් මෙහෙව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. පැවති සාධයකදී කුඩු රොෂාන් නැමැත්ත අයයි සිතා වෙඩික්කරු විසින් වෙනත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ රාත්‍රියේ ලෝ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගියා. මෝටර් රථයකින් පැමිණි බවට සැකකරන නාදුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණා. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. මියගොස් ඇත්තේ 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැකපල කරනවා. මේ අතර දෙමටකොඩ කුප්පියාවත ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහල වෙතයි. යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත්තේ තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්. තුවාල ලබා ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර චීන ජාතිකයින් පැමිණි බවට සැකකරන සුපෝකභෝගී ජීප් රථය පාදුක්ක ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය විසින් සොයා ගැනුණා. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 21ක් සිදුව තිබෙනවා. ඉන් සිදු ඇති මරණ සංඛ්‍යාව 14යි. අමෙරිකා විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව ආනයන බදුවලින් පසුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවෙන සමස්ත බදු ප්‍රතිශතය 10%ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ සභාපති මංගල විජයසිංහ සඳහන් කළේ අලුතින් පැනවූ 10%ක බද්ද පනවා ඇත්තේ මීට පෙර පනවා තිබූ 10%ක බද්ද අහෝසි වීමෙන් පසුව බවයි.
11: 10%ක තීරු බද්දක් තමා අපිට ජූලි මාසේ 24 දක්වා ක්‍රියාත්මක වුණේ. ඒ අනුව නව බද්ද සම්බන්ධයෙන් පසුගිය දිනවල අපි සාකච්ඡා කියා මාර්කීපයක් ගත්තා. මොකද ලංකාවේ රටවල් ගණනාවකට ඇමරිකා සත් ජනපදයේ මගින් අපිට දුන්නා යම් කිසි නිර්ණායක කීපයක්. අපි අප්‍රේණ සඳහා යොදා ගන්න බහඬ ළමා ශ්‍රමය යොදා ගැනීම නොගැනීම සම්බන්ධයෙන් හා අනිකුත් නිර්ණායක. ඒ අනුව ශ්‍රී ලංකා සම්බන්ධයෙන් අපගේ ලිඛිත අපගේ සබ්මිෂන් එක අපි ජූලි මාසේ 9 අපගේ වෙළඳකට අමාත්‍යාංශයේ විසින් ඒක ඉදිරිපත් කරා. ඒ අනුව ජූලි මාසේ 27 දවිත කියාතුන පරිදි නව තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් 17කට 10%ක තීරු බද්ද තමයි පැනවෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි අපගේ ශීල අපනයන කරුවෝ සංවිධාන සමග සාකච්ඡා කරා.
1: අමෙරිකා විසින් ශ්‍රී ලංකාව ඇතුළු සිය වෙළඳ හවුල්කාර පාර්ශ්ව 60කට පමණ නව ආනයන බදු පැනවීමට තීරණය කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි. මෙලෙස නව ආනයන බදු පනව ඇත්තේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම මැඩ පැවැත්වීම සඳහා එම රටවල් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරමින්. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 10%-12.54% දක්වා ප්‍රතිශතවලින් එම රටවලට බදු පැනවෙනු ඇති. අධික ලෙස උණ පවතී නම් ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු වන තෙක් විවේකයෙන් යුතුව කාලය ගත කළ යුතු බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා. මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමෙන්.
16: මේ මදුරුව බෝ වෙන්නේ ඉතා කුඩා ජල ප්‍රමාණයක. ඉතින් එවැනි තැන් තමන්ගේ පරිසරයේ තියෙනවද කියලා සොයා බලන්න ඕන. විශේෂයෙන්ම ටින් කෑලි, බෙලෙක්ක, යෝගට් කෝප්ප, වැහි පිහිලි, ටයර්, ගෙදර සිංක් එක ලීක් වෙනවා නම් ඒ වගේ තැන්, එවැනි ස්ථාන, විශේෂ ස්ථාන තියෙනවා මේ ඩෙංගු මදුරුවන් බෝවන. එවැනි ස්ථාන සොයා බලා විනාශ කිරීම තමයි අපි කළ යුත්තේ. ඊළඟට යම් කිසි කෙනෙකුට උණ තියෙන නම් විශේෂයෙන්ම පාසල් දරුවෝ නම් පාසල් යන්නේ නැතුව, විශ්වවිද්‍යාල දරුවෝ නම් විශ්වවිද්‍යාල යන්නේ නැතුව ඇඳ විවේකය ගත යුතුයි ඩෙංගුයි කියලා තහවුරු කරනකන්. පස්සේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා ඔවුන් කියන විදියට රුධිර පරීක්ෂණ කර ගැනීමත්, ඔවුන් කියන ආකාරයට රෝහලට ඇතුල් වීමත් කරාම අපිට මේ රෝගය කළමනාකරණය කර ගැනීමට පුළුවන්. වෛද්‍යවරයන් කියන දේ පිළිපදින් නැති වුණාම තමයි බොහෝ වෙලාවට සංකූලතාවලට ගිහිල්ලා මරණය දක්වා යන්න පුළුවන්.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවු ඩෙංගු රෝගීන් ගණන 80,000ක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඒ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114ක්. වාර්තාවේ ඇති ඩෙංගු මරණ ගණන 59ක්. 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මාස 10 සිට සැප්තැම්බර් මාස 5 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දිවින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2532කදී. මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මෙවන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත බහර දී අවසන් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට පවතී නම් විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම සංශෝධනය සිදු කළ හැකි. මෙම ප්‍රවේශ පත්‍ර සංශෝධන කටයුතු සිදු කිරීම අගෝස්තු 3 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වනු ඇත. බංගලාදේශ ජනාධිපති මොහමඩ් ෂහබුදීන් සිය දුහරෙන් ඉල්ලා ස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ දුහරේ නිරපහරින් ලද හිටපු බංගලාදේශ අක්‍රාමාත ෂේක් හසීනා නැවතත් රටට පැමිණීමට සූදානම් වන බවට පළවෙන වාර්තාත් සමග ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. 2024 වසරේදී බංගලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර පුද්ගලයන් ඝාතන සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ විසින් හසීනාට මරණ දඬුවම නියම කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ ඉල්ලාස්වීමේ තීරණය ගෙන ඇත්තේ එම නඩුවලට පෙනී සිටීම සඳහා තමා නැවත බංගලාදේශයට පැමිණෙන බව හසීනා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුවයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිලන්තයේ වෙත ගොස් සිටින පාර්ලිමේන්තු කතානායක හසීප් අහමඩ් ආපසු පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලාස්වීමේ ලිපිය බහර දීමට නියමිතයි. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගයේ වැඩි ඡන්දයෙන් පරාජය වේ. විපක්ෂ නායක අධිකරණය ගැන විවාදයක් යළි ඉල්ලයි. උසස් පෙළ පිළිබඳ දැනුම් දීමක්. බංගලාදේශ ජනපති ලාස් වේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: Music field එකේ අලුත් වැඩ කරන ලහිරු පෙරේරා
2: මේ දවස්වල YouTube වල වෙනස්ම වැඩ කරනවා අපි දැක්කා.

0: මොකදමේ ඔයාගේම සින්දුවල අලුත් වර්ෂන්ස් අප්ලෝඩ් කරලා තිබ්බේ.
1: අලුතෙන් බෑන්ඩ් එකක් එනවා. බෑන්ඩ් එකේ වැඩ ටික තමයි මේ බාගෙන ඉන්නේ දැන්. චාන්ස් කියලා බෑන්ඩ් එකක් අඳුනලා දෙන්න යන්නේ ලෝකෙට.
2: මේ පර්ෆෝමන්ස් ඔක්කොම ලයිව් කියලා තමයි ඔයා කියලා තිබ්බේ.
1: සාමාන්‍යයෙන් කරන්නේ බෑන්ඩ් එකක් ප්‍රී රෙකෝඩ් කරලා ඉවරලා ඒක වීඩියෝ කරන එකනේ. මේක එක ලයිව් තමයි ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ වෙච්ච නම් කොහොමත් පළවෙනි වතාව වෙන්නේ නැති මම හිතන්නේ. ඔය වගේ සෙග්මන්ට් එකක් කරනවා දැන් නෝමල් කොන්සර්ට් එකක පර්ෆෝමන්ස් එකක් කරනවා නැත්නම් කට්ටිය ලයිව් ප්ලේ කරලා දාන්නෙම නැති ලෙවල් එකක් මුදීනේ.
0: මේ දවස්වල ලොකු වැඩකට නේද ලෑස්ති වෙන්නේ.
1: කොන්සර්ට් එකක් එන්න හදන්නේ. අන්නෝක තමයි කතා. මගේ පළවෙනි කොන්සර්ට් එක එනවා ඉස්සරහ.
2: කවද්ද දැන් කොන්සර්ට් එක තියෙන්නේ?
1: ඔයාලා කොහෙද තියෙන්නේ? ටිකට් කොහෙන්ද ගන්න? හැම එකක්ම අගෝස්තු 17 තමයි මම එළියට දාන්න ඉන්නේ.
3: Talk of the town.
2: අලපති විජය ඇක් කරපු අන්තිම මූවි එක ජනනායකම් ඊයේ දවසේ රිලීස් වුණා.
0: මේ වෙනකොට තමිල්නාඩු මහමෙත විදියට වැඩ කරන විජයව මේ පාර ස්ක්‍රීන් එකෙන් බලන්න හම්බ වෙන්නේ ජනතාව වෙනුවෙන් සටන් කරන බලවත් නායකයෙක් විදියට.
2: ඒක නිසා ෆෑන්ස්ලා කියන්නේ මේ මූවි එකේ ඩයලොග්ස් බලද්දි කැරක්ටර් එක කතා කරනවද නැත්නම් විජයම කතා කරනවද කියලා හිතාගන්න බැරි තරම් රියලිස්ටික් විදියට මූවි එක කරලා තිබ්බා කියලා.
0: පූජා හෙජ්ජක්, බොබී ඩියෝල් කැරක්ටර්ස් කරන මේ මූවි එකේ මියුසික් කරලා තිබ්බේ අනිරුද්ධ.
2: රිලීස් වෙන්න කලින්ම ටිකට් සෝල්ඩ් අවුට් වෙලා තිබ්බ මූවි එක මේ වෙනකොට ඉන්දියාවේ ලොකුම එන්ටර්ටේන්මන්ට් ටොපික් එක වෙලා තියෙනවා. අනා
4: නඩා
2: වන් ලාස්ට් ඩාන්ස්.
3: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: විටමින් බහුල ආහාර මොනවාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: අපේ දේහයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහාත් විටමින් කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා විටමින් A, B, C, D, E සහ K කියන විටමින් වර්ග. ඔබ ගන්න ආහාර මගින් දිනපතාම මේ විටමින් වර්ග ලබා ගත හොත් ඔබට පිටතින් ඖෂධයක් විදිහට විටමින් ලබා ගන්න සිදුවන්නේ නැහැ. විටමින් A අඩංගු ආහාර විදිහට කැරට්, බතල, නිවිතිය, ගොටුකොළ සහ බිත්තර කහමදේ වගේම සත්ව ආහාරවල අක්මව සඳහන් කරන්න පුළුවන්. විටමින් B අඩංගු ආහාර තමයි රතු සහල් වර්ග, ධාන්‍ය වර්ග වගේම පරිප්පු, කිරි, යෝගට් සහ බිත්තරත් කොළපාට එළවලු වර්ග සඳහන් කරන්න පුළුවන්. දෙහි කුලයට අයත් පළතුරු වලින් විටමින් C වර්ගත්, මාංශමය මාළු ආහාරයට ගැනීමෙන් විටමින් D ඔබට ලබා ගන්න පුළුවන්. විටමින් E බහුල ආහාර තමයි ආමන්, සූර්යකාන්ත ඇට, අලිපේර, ඔලිව් තෙල් සහ රටකජු කියන්නේ. බ්‍රොකලි, ගෝවා, පාස්ලි වල තමයි වැඩිපුර විටමින් K තියෙන්නේ. ඉතින් මේ ආහාර වැඩිපුර ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට කවදාකවත් විටමින් ඌනතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කිසි විටකත් විටමින් බෙහෙතක් විදිහට පිටතින් ලබා ගන්න සිදුවන්නේත් නැහැ. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
5: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
8: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance. හරියන්න හරිම තැන.
14: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
15: මතකද සිංග බිග් බොනන්සා.
16: 60% discount කරගෙන
15: මේ අමුදෙත් ආවා.
17: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
18: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
19: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
3: මනස්ගතද?
19: සෝරි සර්.
5: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
2: A London prison break. Nuwara bokam varade.
0: ඩොක්ටර් වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. හෙට BNS කාන්චනා, රවීන්, සරිත් සුරිත් with news.
20: London Prison Break නුවර බෝගම්බරදී.
0: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
20: විමසීම් 0756336
0: Organizers and Media Partners
20: Global Events Seatha FM Seatha TV අන්වටයි දශම හතරෙන් පනතුරට
21: දැන් වෙලාව 7:07
22: වේලාව ඔබ වෙත ගෙනාවේ
23: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

රාත්‍රි 7යි විනාඩි 8යි. අමේ අහන්නකෝ. අපිට හිතන දේවල් ඒ විදිහටම වෙනවනම් අපි කොච්චර කැමතිද නේද? හැබැයි ෆ්‍රයිඩේ කියන්නේ ඔයාගේ ඔක්කොම මූඩ්ස් ටික එහා පැත්තකට විසිකරලා ෆුල් හැපනින් ඉන්න ඕන වෙලාවක්. ඉතින් එන්න පෑ දෙකක් තියෙනවා. ඉස්මිට මැසේජ් එකක් දාන්න 0711982894ට ඔයාව මේත් ඇහෙන සින්දුවලට මං එකතු කරගන්නවා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මී අපයිනවා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාස වංග එන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂ එක්කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේ එකක් හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: මේට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwadena Rhino Premier Roofing Sheet Petivistra Sandha 1396 Amathana
14: Vishwasaya Arakshawa saha Ihalama Pratilabha samagin Commercial Bankwe Sthavara Tanpatu sadaha 10.5% dakwa Ihala Poliyak E wageema Combank Digital Ho Flash paraha aarambha karana tanpatu sadaha 0.25% amathara poliyak Petivistra Sandha 1316 Amathanna

0: Anna, da su duko tigena e Disney.
1: Denen Anna. Satita wasala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme man thamai me sare wediyenma lakunu ganne.
1: Naha naha man thamai wediyenma ganne.
4: Hari hari api balamu kohenam siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala.
1: Hariyata uttara dunnot rupiyal 5000 kota hammena. පහවසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
7: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
11: 98.2 98.4 සියත.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: කඳුළු විලයි
6: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
7: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residence.

0: ஸ்டோரிஸ் நியூஸ்ட் அவசிய හැමදේම 60%ක් දක්වා டிஸ்கவுண்ட் එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජුලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල් ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තරම්
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජ බෙනා ඔයත් වහලෙට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
3: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
5: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 011158400 එල්ලෝ එල්සී රන් සවි රන්ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
9: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
10: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල
11: මනස්ගතද?
10: සෝරි සර්.
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී.
14: අද වස්තේ යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. හෙට BNS කාංචනා රවීන් සරිත් සුරික් විත් නිවුස්.
13: අප ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී.
14: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
13: විමසීම් 0856336
14: Organizers and media partners
13: Global Events Siyata FM Siyata TV Siyata Divine Abura

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: එන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
10: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
12: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
13: ඈරාලහමි?
12: ඇහුන් නැද්ද මං කියපුවා?
13: නෑ නෑ, අහන් හිටියේ.
12: මොනවද අහන් හිටියේ?
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
12: හෑ?
13: ඕරාලහමි, one and only සින්දු සියත.
14: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
0: අනුග්‍රහය

0: මැනියෝ
1: මොකක්ද කාරණේ කියාපිය?
0: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
1: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
0: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙල්ලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මැනියෝ.
1: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් දෙන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
2: මිහිදු ආදිය රත්න සමග හෙට උදේ 10ට සියත 2020.
3: දවස් පහත් සතියත් වගේ අතර කාලයක් කරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
1: නැති හින්දා,
3: නැති වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ, ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා. මේ සැන්ඩි අවුරුදු 40ක් විතර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුව නැතුවම නැතුව.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: 98.2 98.4.
6: අද විතරයි සිකුරාදා
5: සියත දිවයින පුරා.

0: දැන් වෙලාව රාත්‍රිය 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: දිවයින පුරා

0: පරිදිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
10: මන් නම් හිතන්නේ නැහැ.
8: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
13: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
14: 98.2 98.4 සියත.

මතක් කරන්නම වෙනවා ඉතින්. සින්දු ප්ලේවෙද්දි මට ඔව මතක් වුණා ගිහන්. ඔම මේ සින්දුර ගොඩක් ආසයි කියලා අපි දන්නෝ. මේ වෙලාවේ ගිහනුයි වයිෆ්, එතකොට බබා. මේ වෙලාව සිය තහන්ින හැමෝවම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ස්පෙෂලි ගිහන් මේ සින්දුවට.

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවගේ
2: කමුකොකේ
1: ඕ ප්‍රේක් නෑවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිනේ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්පතින්දා දක්වා රැද

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: මැනියෝ
4: මොකක්ද කාරණේ කියපියා?
3: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
4: ඉතින් මොකක්ද අනාවැකිය කියපියා? ඒකත් මං අහන්න ඕනද?
3: අපි ගියේ එහා පැත්තේ මිසිස් බෙල්ලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මැනියෝ.
4: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාද උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
0: මිහිදු ආර්ය රත්න සමග හෙට උදේ 10ට සියත 2020 දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: දවස් 5ක් සතියක් වගේ අතර කාලයක් කරපොත් එකට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
4: නැති
2: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා. මේ සැන්ඩි අවුරුදු 40ක් විතර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. නැතුවම නැතුව
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent එකට විතරක්ම place එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට sing කරන දවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 011147 CIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදියාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: theater ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙයි
12: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
13: කාජිරිය ගොබ්බයා
14: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
15: නිලබල කරේති ඔලමුල පුරේ
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්
17: සියත
18: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: සිටි. ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
6: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival
7: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
12: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pierce motor company private limited with it.
13: හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි.
14: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්
15: සතුට රසගුණ මුසු වෙන කැමවල රස සුරකින
16: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
17: මුළු පවුලටම මගේ ගානටම
18: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Vote Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
9: Bajaj Vigo ජූලි වාසී Bajaj Vigo electric ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි David Pierce e-mobility වෙත
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන් සවි රන් නය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
5: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
2: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
4: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
1: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
6: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
12: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාගෙන අහන් ඉන්නවා.
13: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
0: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
13: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පතින්

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: මෙනියු මෙනියු
4: මොකක්ද කාරණේ කියාපියා?
3: මෙනියු අනාවැකියක් දැනගන්න ආවේ.
4: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
3: අපි ගියේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාඩද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මෙනියු.
4: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් දෙන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
0: මිහිදු ආර්ය රත්න සමග හෙට උදේ 10ට සියත 2020
5: දවස් පහක් සතියක් වගේ අතර කාලයක් කරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
4: නැති
5: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්නවා මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. නැතුවම නැතුව
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5

0: රාත්‍රී 10යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

ලොවෙ තඟන්න බැනැන්නේ බැස් මක් දෙන්නේ වට කරං හදු වැස්සක් කෙලේ නුඹේ හද ගැස් මත් ඇති පුසුම් බයි නුඹේ හුස්මක් කිනිස්සකුඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට කැද

වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: අනුවටයි
1: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
0: සියත
1: දිවයින පුරා

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: නු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මං හිතුවේ මේ කොහලක ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: මැනියෝ
1: මොකක්ද කාරණේ කියාපිය?
0: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
1: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
0: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මැනියෝ.
2: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
3: මිහිදු ආදිය රත්න සමග හෙට උදේ 10ට සියත 2020.
4: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
5: ඇරලහමි?
4: ඇහුන් නැද්ද මං කියපුවා?
5: නෑ නෑ අහන් හිටියේ.
4: මොනවද අහන් හිටියේ?
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
4: හෑ?
5: ඔහුරලහමි one and only සින්දු සියත.
2: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
3: අනුග්‍රහය.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තේමුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර්ගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මාව දැකලා හැංගුණානේ.
4: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
5: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත ටීවී තුලින්.
0: සියත දිවයින

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියතහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

சதகம் தியேட்டர். රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතු මාණන් විසින් රන් පතික ලිහා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.